0: මෙල්බන් හි විසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව උදෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය ෆ්‍රී ට්‍රිපල් ඉසෙඩ් ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකල විධ කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන 8 කනිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසර.
1: දවසේ ආරම්භක ගීත ලෙස තෝරාගත් මේ දේශාභිමානී ගීතය විශාරද නීලා වික්‍රමසිංහ සමග විශාරද ටී.එම්. ජයරත්නගේ ගායනය.

0: අද උදෑසන ධම්මචින්තාව පවත්වන්නේ මෙල්බන් නුවර ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් ගරුතර පූජ්‍යපාද උඩහේනේ සීලරත්න ස්වාමින් වහන්සේ විසින්.
1: වන්දනීය වූ පූජනීය වූ සත්පුරුෂ ගුණවන්ත කල්යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ ආශිර්වාදයේ වේවා. පිනට ලැබී කුසලයට ලැබී ධර්මයට ලැබී සදහැවතුම්

මුල් ආරම්භක වචන කීපය ගැනයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ පළමුවෙන්ම දේශනා කළේ මේ ලෝකේ හැම දිනාටම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා හැමෝටම ද්වේමී අන්තා පබ්බජිතේන නසේවිතම්බා කියලයි. ළඟම හිටිය පිරිස මහණුන් නිසා මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. මේ හැමෝටම දින පණිවිඩයක් පින්නතුනි. එතකොට පළමුවෙන්ම දේශනා කළේ මොකද්ද කියලා මේ සූත්‍රය බැලුවොත් ඇයි බුදුහාමුදුරුව මේ පාඨය අවධාරණයට යොමු කළේ? මේ ලෝකයේ මිනිස්සු සත්‍ය තේරුම් ගන්න ඇත්තේ නිවැරදි මඟ ගමන් කරන්නේ නැත්තේ අන්තයකට පත්වීම නිසා. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කළ අන්තයකට පත්වෙන්න එපා කියලා. එනකොට හිතෙන්න පුළුවන් ඔබ අහලා තියෙන ඔබ දන්නා පළපුරුදු කාමසුකල්ලිකාණ යෝගිය අත්තකලම්තාණ යෝගිය මේ අන්ත දෙක ගැන්නේ බුදුහාමුදුරුව දේශනා කළේ කියලා. හරි. බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළේ අන්ත දෙක ගැන තමයි. අපි ඒ අන්ත දෙකට පමණක් සීමා කළොත් මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේ එකල පැවති ඉන්දීය පසුබිම ක්‍රිස්තු පූර්ව 6 වෙනි ඉන්දියාවේ පැවති පසුබිම තමයි කාමසුකල්ලිකාණ යෝගයෙන් විමුක්තිය ලබන්න පුළුවන් කියන එක. ඒකෙන් සමාජයට දෙන පණිවිඩය මොකද්ද? මුළු ලෝකයේම 90%ක් විතර කාමසුකල්ලිකාණ යෝගයේ පැත්තේ තමයි. ලෝකයේම 90%ක් පමණ හැමෝම මේ පංචේන්ද්‍රියම් පිනවීමට යෙදිලා. ඉතින් පංචේන්ද්‍රියම් පිනවමින් ඉන්නවා ජීවත් වෙනවා. ඉතර පැත්තට විමුක්තිය පැත්තට කටයුතු කරන්නේ 100%ද? ඒක සැබෑ සත්‍යයක්. අනිත් එක තමයි අත්තකිලමතාන යෝගය. ඒක විමුක්තිය ඉලක්ක කරගෙන එක්තරා පිරිසක් සිදු කළ දෙයක්. ඒකෙන් ඒ විමුක්තිය ලබන්න බෑ කියන එක බුදුහාඳුරු දේශනා කළා. දැන් මේ අන්ත දෙක ගැන අපි අද වර්තමාන හේතුවත් කොයි විදිහටද හිතන්න වෙන්නේ? බුදුහාඳුරු කිව්වේ අන්තයකටපත් වෙන්න එපා. ඒ අන්තයටපත් වුණත් අගතිගාම වෙනවා, මේ අන්තයටපත් වුණත් අගතිගාම වෙනවා. පින්තුනි, අන්තයකටපත් වීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අන්තයකටපත් වීමෙන් සිද්ධ වෙන්නේ තමන් ඒපත් වුණ අන්තය හරි කියලා ඒ මතෙම ඉන්නවා. ඒ අන්තයකටපත් වුණාම එයා අන්තගාමි පුජ්‍යලෙක් වෙනවා, අන්තවාදී පුජ්‍යලෙක් වෙනවා. එයා මධ්‍යස්ථවාදී පුජ්‍යලෙක් වෙන්නේ නැහැ. දෙපිලක් බෙදලා කතා කරනකොට ඒ එක පිළක් ඒ අන්තිමයි කතා කරන්නේ. අනිත් පිළ ඒ අන්තිමයි කතා කරන්නේ. එතෙන්දි මොකද්ද වෙන්නේ එහෙනම්? තමන්ගේ මතය හුවා දක්වමින් අනුන්ගේ මතය හෙලා දකින්න තමයි කතා කරන්නේ. අන්තවාදී වන පුජ්‍යලයෙක් කරන්නේ අසාධාරණයක්මයි, කරන්නේ අපරාධයක්මයි, කරන්නේ අනර්ථයක්මයි. අන්න ඒ නිසා ලෞතර බුදුහාමුදුරු මේ ලෝකෙට දුන්න පළවෙනිම පණිවිඩයක තමයි. පළමුවෙන්ම අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉස්සර වෙලා, ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්න ඉස්සර වෙලා, හේතුඵල ධර්ම වෙනෙහි කරන්න ඉස්සෙල්ලා අපි පළමුවෙන්ම කළ යුත්තේ අන්තයකටපත් වෙන්න එපා. එනම් පැහැදිලිව පේනවා නේද පින්වත්නි මෙතන? මුළු සමස්ත සමාජයක් අරන් බැලුවොත් සමහර පුද්ගලයන් කුලයෙන් අන්තයකටපත් වෙලා, කුලයෙන් අන්තයකටපත් වුණොත් මොකද වෙන්නේ? ධනයෙන් අන්තයකටපත් වුණොත් මොකද වෙන්නේ? බලයෙන් අන්තයකටපත් වුණොත් මොකක්ද වෙන්නේ? නිලයෙන් අන්තයකටපත් වුණොත් මොකක්ද වෙන්නේ? මේ හැම දෙයකින්ම අන්තයකටපත් වුණොත් කරන්නේ අසාධාරණයක්මයි. තමත් පිරිසකට කරන්නේ අසාධාරණයක්, පාඩුවක්, හානියක්. ඒ නිසා මේ අන්ත දෙක අත්තකලමතාන යෝග, කාමසුකල්ලිකාන යෝග කියලා ඒකටම සීමා කරන්නේ නැතුව, කිසිම අන්තයකටපත් වෙන්නේ නැතුව මධ්‍යස්ථව යමෙක් හිතනවා නම්, කටයුතු කරනවා නම් ඒක තමයි තාමත් වැදගත්. ඕනෑම කෙනෙක් මධ්‍යස්ථ වෙන තරමට හැමෝම ගෞරවනීය විදිහට සැලකනවා, ප්‍රශංසා කරනවා, කීර්තියක් ඇති වෙනවා. අහවල් හාමුදුරුවෝ හරිම මධ්‍යස්ථයි. අහවල් හාමුදුරුවෝ කිසිම අන්තයකටපත් වෙන්නේ නැහැ. අහවල් මහත්මා, මහත්මිය, අහවල් අම්මා, තාත්තා හැමෝම අන්තයකටපත් වුණා නම් මොකද්ද කියන්නේ? අර මිනිස්සයා පුදුම අන්තවාදී පුජ්‍යලයෙක්නේ. සමහර කෙනෙක් සීලයෙන් අන්තවාදී වෙනවා. සමහර කෙනෙක් බණ අහනවා කියලා අන්තවාදී වෙනවා. සමහර කෙනෙක් භාවනා කරනවා කියලා මන්තවාදී වෙනවා. සමහර කෙනෙක් අපි ධර්මයට යමු වෙලා ඉන්නේ, ධර්මයෙන්ම පැත්තෙම ඉන්නේ කියලා අන්තවාදී වෙනවා. ඒ අන්තයකට

0: පත්වනොත් ඒක හරිය සාධාරණයක්. එහෙමනේ ඒ තමන් කරන කටයුතු කරලා තමන් මධ්‍යස්ථ වෙනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඒ නිසා මධ්‍යස්ථ පුජ්‍යලයා කොච්චර නම් ශ්‍රේෂ්ඨද, එයාගේ චින්තනය බලන්න. මධ්‍යස්ථ චින්තනය, එයාගේ හිතන විදිය මධ්‍යස්ථයි, එයා කතා කරන දේ මධ්‍යස්ථයි, එයා කරන කටයුතු මධ්‍යස්ථයි. ඒ නිසා අන්තවාදීත්වයට පත් වෙන්නේ නැතුව මධ්‍යස්ථ වෙන පුජ්‍යලයාගෙන් කොච්චර යහපතක් සිද්ධ වෙනවද. ඒ නිසා ඔබත් මාත් අපි හැමදෙනාම මධ්‍යස්ථවාදී පුජ්‍යලයෝමු, අන්තවාදී පුජ්‍යලයෝමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.
1: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
2: මතේතුමාගේ සුවිශේෂී 14 වන පරිච්ඡේදයේ 13 වන වගන්තිය සිට 21 වන වගන්තිය දක්වා ජේසුස් වහන්සේ ඒ අසා එතනින් නික්ම ඔරුවකින් හුදකලා තැනකට වෙන්ව වැඩියසේක. ජනකාය ඒ අසා නුවර වලින් පිටත්ව අවුත් උන්වහන්සේ පස්සේ පයින් ගියහ. උන්වහන්සේ ගොඩ වැස විශාල ජනකායක් දැක ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන්ගේ රෝගීන් සුවපත් කළසේක. සවස් වූ කල ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත අවුත් මෙය පාළු තැනකි. දැන් රෑබෝ වී ඇත. ගම්වලට ගොස් කෑම මිලට ගන්නා පිණිස සමූහයා යන්න හැරිය මැනවයි කීහ. ඔවුන් යවන්නට උවමනාවක් නැත. ඔබ ඔවුන්ට කන්න දෙන්නැයි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළසේක. ඌද අප ළඟ මෙහි ඇත්තේ රොටී පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැයි උන්වහන්සේට කීහ. ඒවා මෙහි මා වෙත ගෙනෙන්නැයි උන්වහන්සේ වදාළසේක. තනකොළ මත හිඳගන්නට ජනකායට අනකොට උන්වහන්සේ රොටී පහත් මසුන් දෙදෙනාත්ගෙන ස්වර්ගයේ දෙස බලා ආශිර්වාදේ පවසා රොටී කඩා ශ්‍රාවකයන්ට දුන්සේක. ශ්‍රාවකයෝද එය සෙනඟට දුන්හ. ඒ හැම දෙනම කා තෘප්තියට පැමිණියහ. ඔහු ඉතිරි කැබලි එක්කොට කුඩා 12ක් පුරවාගත්හ. ස්ත්‍රීන් හා දරුවන් හැර කෑම කෑ පුරුෂයෝ 5000ක් පමණ වූහ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 18 වන ඉරුදින අප සමිදානන් වහන්සේගේ සුභාරංචිය තුළ උන්වහන්සේ අපිට එළි කරන්නේ උන්වහන්සේගේ අපරිමිත නිමක් නොමැති දයාව සහ කරුණාව. උන්වහන්සේ කෙතරම් ජනතාවට අනුකම්පා කෙරුවද කිව්වොත් කිසිම දිනක උන්වහන්සේ ජනතාව හිස්සතින් හරවා යෙව්වේ නැහැ. උන්වහන්සේ ජනතාවට ඉතාමත්ම සමීපව ධර්මය පහදලා දුන්නා. දේව රාජ්‍ය පිළිබඳව ඉගැන්නුවා. ඉන් අනතුරුව ජනතාව ශාරීරිකව සහ අධ්‍යාත්මිකව පෝෂණය කළා. එයයි ස්වාමින් වහන්සේගේ තියෙන සුවිශේෂී ගුණාංගය. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, උන්වහන්සේ පසුපස්සේ ජනතාව ගමන් කරනවා. ස්වාමින් වහන්සේව සොයාගෙන යනවා. ස්වාමින් වහන්සේව සම්බවුණු මිනිස්සුන්ට හරියට ඔවුන්ගේ ජීවිතේ බලාපොරොත්තු ඉටු වුණා වගේ ඒ මන්දයත් ඔවුන් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ පිපාසය ආසාව ස්වාමින් වහන්සේව දැක ගැනීමත්, ස්වාමින් වහන්සේට සවන් දීමත්, ස්වාමින් වහන්සේගෙන් සුවය ලැබීමත් අද සුවිශේෂයට සාක්ෂි දරනවා. මා ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ වෙත පැමිණි ඒ විශාල ජනකාය උන්වහන්සේ දැකලා ඔවුන්ට අනුකම්පා කරනවා, ඔවුන්ගේ රෝගීන්ව සුවපත් කරනවා. සවස් වූ අවස්ථාවේදී තමයි ශ්‍රාවකයෝ ස්වාමින් වහන්සේට පවසන්නේ දැන් මේ ජනතාව යන්නට හරින්න, ඔවුන් කුසගින්නෙන් ඉන්නේ. ස්වාමින් වහන්සේ ශ්‍රාවකයන්ට කියනවා මොවුන්ව යවන්නට උවමනාවක් නැහැ. ඔබ මේ අයට යම් කිසි දෙයක් දෙන්නට ඕන, ඔවුන්ට කන්න දෙන්න. ස්වාමින් වහන්සේ තේරුම් ගත්තා ඔවුන්ගේ දැන් තියෙන අවශ්‍යතාවය. දෙවියන් වහන්සේගේ වචනයට මෙච්චර වේලාවක් සවන් දුන්න මේ ජනතාව ක්‍රමක්‍රමයෙන් කුසගිනි වේගනෙන බව ස්වාමින් වහන්සේ දන්නව හොඳාකාරව. ස්වාමින් වහන්සේ නිසා තමයි ශ්‍රාවකයන්ට යෝජනා කරන්නේ මොවුන්ට ඔබ කෑමට යමක් දෙන්න කියලා. ශ්‍රාවකයෝ ස්වාමින් වහන්සේට මොනවද කියන්නේ? ශ්‍රාවකයෝ ස්වාමින් වහන්සේට පවසන්නේ, අපි ළඟ මෙහි තියෙන්නේ රොටි තුනකුත් මසුන් දෙදෙනෙකුත් පමණයි. ශ්‍රාවකයෝ කල්පනා කරන්නට ඇති, කොහොමද මේ 5000කට වඩා වැඩි ජනතාවක් පෝෂණය කරන්නේ මෙන්න මේ රොටි පහෙනුත් මසුන් දෙදෙනාගෙනුත්. ස්වාමින් වහන්සේ ඔවුන්ට කියනවා, ඒවා මා වෙතට ගෙනින්න මා ප්‍රේමවන්තේනි. ස්වාමින් වහන්සේ අපිටත් අද පවසන්නේ, ඔබ ළඟ තියෙන පුංචිම පුංචි දේ ගෙනල්ලා මා ළඟ තියන්න. කවදාවත් සැකයක් හිතන්න එපා, කවදාවත් දෙගිඩියවටපත් වෙන්නට එපා. ඒ මක්නිසාද? මම ඔබගේ අවශ්‍යතාවයන් දන්නවා. ඔබට ඒ අවශ්‍යතාවයන් දැනෙන්නට පෙර මම දැනගෙන හිටියා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අද ඔබටත් මටත් කියනවා, මා ප්‍රේමවන්තේනි, ඔබගේ ඒ තියෙන දෙය, ඔබට අවශ්‍ය දෙය ස්වාමින් වහන්සේ දිඩියේ තබන්න. ස්වාමීන් වහන්සේ කියනවා, මා වෙතට ඇවිල්ලා ඔබගේ අවශ්‍යතාවය ඉදිරිපත් කරන්න. අපේ ජීවිතේ බොහෝ වෙලාවට අපි වරද්ද ගන්නෙ මෙන්න මේ දේ තමයි. අපිට අවශ්‍ය දේ අපි හිතනවා අපේ බලයෙන් අපේ ශක්තියෙන් අපිට කරගන්නට පුළුවන්. දෙවියන් වහන්සේව අපි අමතක කරනවා, ස්වාමින් වහන්සේව අපි අමතක කරනවා. එසේ අමතක කරලා අපිට සැබෑ ජීවිත ගමනක් තියෙනවද? අපේ ජීවිත අවශ්‍යතාවයන් අපිට සපුරා ගන්නට පුළුවන්ද? කොහෙත්ම බැහැ ප්‍රේමවන්තේනි. ස්වාමින් වහන්සේ කියනවා, මා වෙත ගෙනෙන්න, මා වෙත ගෙනෙන්න. ඔබ සූදානම්ද ස්වාමින් වහන්සේ වෙත යන්නට? ස්වාමින් වහන්සේ වෙතට ඔබගේ අවශ්‍යතාවය ඉදිරිපත් කරන්නට ස්වාමින් වහන්සේ මේ ජනතාවට කන්නට දෙනවා. ශ්‍රාවකයෝ ඒ අවස්ථාවේදී ඔවුන්ගේ ජීවිතේ කැඩෙනවා, යටහත් පහත් වෙනවා, නිහතමානී වෙනවා. ඒ යටහත් පහත් භාවයේ නිහතමානීකම තුලයි ඔවුන් ස්වාමින් වහන්සේ ළඟට ඔවුන් සතු දේ රැගෙන යන්නේ. ස්වාමින් වහන්සේ මිනිසෙන්ගේ අවශ්‍යතාවය දන්නවා. ඒ අවශ්‍යතාවය දැනගෙන උන්වහන්සේ හැම කෙනෙකුටම සරිලන ලෙස ආශිර්වාදේ පවසලා ඒවා කඩා ඔවුන්ට දෙනවා අනුභව කරන්නට. හැම කෙනෙක්ම කාබී තෘප්තියට පැමිණෙනවා. ඉතිරි කැබලි එකතු කරලා ඔවුන් කූඩා 12ක් පුරවාගත්තා. මා ප්‍රේමවන්තේනි, උන්වහන්සේ අපි විශ්වාස කරනකොට උන්වහන්සේ කෙරෙහි අපිට ඕනවටත් වඩා උන්වහන්සේ දෙනවා. හැබැයි කිසිම දෙයක් නාස්ති කරන්නට නෙමෙයි, ඉතිරි වෙන දේත් අපි එකතු කරන්නට ඕන අන් අයගේ යහපත සඳහා. අද සුවිශේෂය තුළ ඊ ආදර්ශය අපි හැම කෙනෙකුටම දෙනවා. එසේනම් ස්වාමින් වහන්සේ කිසි දවසක අපිව අත්හරින්නේ නැති බව අපි තරයේ විශ්වාස කරමු. උන්වහන්සේ අපිව පෝෂණය කරන බවත් සුවපත් කරන බවත් අපගේ ඇදහිල්ලයි. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. සියලු බලති දෙවි මහොත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් මස් කාලයේ සෑම සෙනසුරාදා දිනකම සවස පහට භාවනා වැඩසටහන හා පූජාවෙන් පසු රාත්‍රී 8ට ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. මස් කාලයේ සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8ට ධර්ම සාකච්ඡාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.02.62.75 ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ දැඬිනොම්. පස්සාන කාලය තුල සිදු කරන පින්කම් අගෝස්තු 8 වෙනිදා රාත්‍රී 7ට සූවිසි පဋාණ පුණ්‍ය විෂයෙන් පැවැත්වෙන පූජාව. අගෝස්තු 15 වෙනිදා මාසික සීල භාවනාව උදේ 8:30 සිට සවස 5 දක්වා පැවැත්වේ. අගෝස්තු 22 ධර්ම දේශනාවක් පූජාවෙන් පසු රාත්‍රී 8ට පැවැත්වේ. අගෝස්තු 29 වෙනිදා විශේෂ භාවනා වැඩසටහනක් උදේ 9 සිට සවස 4 දක්වා පැවැත්වේ. එදින රාත්‍රී 7ට 8:20 බුද්ධ පූජාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97.94.94.92 දහම් නිකේතනයේ යුරෝප්. මාසික සීල භාවනා වැඩසටහන මෙම ඉරිදා පෙරුරු 8 සිට සවස 4 දක්වා පැවැත්වෙන අතර වස් කාලයේ සෑම ඉරිදාවකම පසුල් 5 සිට 6 දක්වා වස්සාන ධර්ම දේශනා පැවැත්වේ. මෙහි ප්‍රථම දේශනය මෙම ඉරිදා පසුරු 5ට පූජ්‍යපාද කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබේ. ඔබගේ දහම් දැනීම ඇතිකර ගැනීම සඳහා නියමිත වේලාවට පැමිණ සහභාගී වන ලෙස ඔබට කරන ආරාධනයයි මේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 93.33.48.48. රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරස්ථානය අගෝස්තු මස 8 වෙනිදා ආශිර්වාද බෝධි පූජා පින්කම සවස 5ට බෝධින් වහන්සේ ඉදිරිපිටදී සිදුවේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.47.19.2. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා කතෝලික සංගමය මඩු මෑණියන්ගේ මංගල්‍ය සඳහා ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා කතෝලික සංගමය හා දෙමළ කතෝලික සංගමය ඔබ සැමට ආරාධනා කෙරේ. මෙම මංගල්‍ය අගෝස්තු මස 16 වෙනි ඉරිදා සවස 3:30 සිට පැවැත්වේ. ස්ථානය ශාන්ත ස්කොලස්ටිකා දේව මැදුර නොම්බර 348 බර්වුඩ් හයිවේ බෙනට්ස්වුඩ්. දිව්‍ය යාගය සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පැවැත්වේ. ජපමාලය උච්චාරණය කිරීම සවස 3:30 සිට ආරම්භ වන අතර දිව්‍ය යාගයෙන් පසුව පෙරහැර පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විලියම් 0409.27134 ලියෝන් 0433235471 ආහාර හා වෙනත් දේවල් පරිත්‍යාග කිරීමට අමතන්න එඩ්ගා 0414279167. කීස්පුරු ධම්මසරණ දහම් පාසල සහ සිංහල පාසල දරුවනට බුදු දහම යහපත් සාර ධර්ම බෞද්ධ සංස්කෘතිය හා සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ලබා දීම මෙන්ම සිංහල භාෂාව කියවීම ලිවීම සහ කථනය ප්‍රගුණ කර ගැනීමට අවස්ථාව සලසා දීම මෙම පාසල්වල අරමුණයි. නව සිසුන්ගේ ලියාපදිංචිය සඳහා පසුරු 1ට විහාරස්ථානයට පැමිණෙන ලෙස කාරුණිකව දන්වමු. දහම් පාසල පසුරු 1:30ට ආරම්භ වන අතර සිංහල පාසල පසුරු 3:15ට ආරම්භ වේ. ඔබගේ දූ දරුවන්ගේ අධ්‍යාත්මික සදාචාරාත්මක සහ භාෂාමය දියුණුව සඳහා අප සමග එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු. අද නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවටපත් වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලැබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනය ලියන විටදී කළු තීන්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 047 024.

0: You're listening to 92.3 FM, Radio 3 Triple Z.
1: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.

ආයුබෝවන්. මේ ත්‍රිත්‍රිපල්ලි සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන් තුළින් සතියේ සිංහල පුවත් සංස්කරණය කර ඉදිරිපත් කරන මම උදිතා කාලිංග මුදලි. ප්‍රථමයෙන් සිරස්තල. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ හේතුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම. නව යුද හමුදාපති ලුටිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්. නව මෙට්‍රෝ වස් රථ සැප්තැම්බරයේ සිට මගී ප්‍රවාහනයට. ප්‍රධාන ජේලර්ගෙන් පැය දෙකක සාක්කියක්. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මරන්න ආවිත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇප. ඩෙංගු මරණ 62 දක්වා ඉහළට. රෝගීන් 84,000ක් පණි. නවලෝක පවුලේ බාල පුතා උපාලි ධර්මදාස සමුගණී. උදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පැරාක් කවපෙත්ත වීසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට. දැන් පුවත් සවිස්තරව. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේස්මසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනිමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ. මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධිකරණයේ සිට බන්ධනාගාරය දක්වා රැගෙන ගොස් තිබේ. නව යුද හමුදාපති ලුටිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලුටිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුටිනන් ජෙනරාල් ලසන්ත රොඩ්‍රිගෝ මහතාගේ දුරකාලයේ අවසන් වීමත් සමග මෙම නවපත්වීම සිදු කර තිබේ. නව මෙට්‍රෝ බස් රථ සැප්තැම්බරයේ සිට මගී ප්‍රවාහනයට. චීනයේ සිට ආනයනය කරන ලද නව මෙට්‍රෝ බස් රථ 104ක් 29 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් කිරීමට නියමිතය. මේ වන විට කඩවත සහ රත්මලානේ නව මෙට්‍රෝ සේවා අංගන ඉදි කරමින් පවතී. ප්‍රධාන ජේලර්ගෙන් පැය දෙකක සාක්කියක්. මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් නිලධාරීන් 10ක් සහ රැඳවියන් 22ක් ඝාතනය වීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය වන අවස්ථාවේ සිටි ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර මහතා 30 වැනිදා අධිකරණයේ හමුවේ පෙනී සිට පැය දෙකක සාක්කියක් ලබා දුන්නේය. ලබා දුන් සාක්ෂිය තුළ රටේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් දක්වන තොරතුරු ඇති බැවින් රටේ ජාතික ආරක්ෂාව බරපතල අවධානමකට ලක්වන බැවින් කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙස නියෝග කළ අතර එකී සාක්කිය සුරක්ෂිතව තබන ලෙසත් සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයේ නියෝග කළාය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මරන්න ආවිත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇප. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් 2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ යුද හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අසලදී දුර්ගා නැමැති LTTE මරාගෙන මැරෙන බෝම්බකාරිය යොදවා ප්‍රහාරය සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ නඩුපවරා සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 17කට පසු කොළඹ මහාධිකරණය 30 වැනිදා ඇප නියම කළේය. රුපියල් 1,02,000 මුදල් ඇපයක් සහ 1,50,000ක් බැගින් වූ ශරීර ඇප 4ක් තැන්පත් කිරීමට නොහැකි වීම නිසා එම චූදිතීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නියෝග කළේය. ඩෙංගු මරණ 62 දක්වා ඉහළට. රෝගීන් 84,000ක් පණි. 2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724 දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
ජූලි මාසයේ 30 වන දින දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29,350කි. මේ වසරේ මේ දක්වා කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කෙන් රෝගීන් 17,971ක්, කොළඹ දිස්ත්‍රික්කෙන් රෝගීන් 16,814ක්, මහනුවර දිස්ත්‍රික්කෙන් රෝගීන් 5,873ක් හඳුනාගෙන ඇත. බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු ආසාදිතයින් 44,829ක්ද, දකුණු පළාතෙන් 12,738ක්ද, මධ්‍යම පළාතෙන් 7,370ක්ද වාර්තා වී ඇත. නවලෝක පවුලේ බාල පුතා උපාලි ධර්මදාස සමුගනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන උපාලි ධර්මදාස මහතා අභාවක් ප්‍රාප්ත වී තිබී, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු කිහිපයක් හොබවා ඇති ඒ මහතා ප්‍රකට නවලෝක ව්‍යාපාර සමූහයේ ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද දේශීය ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කරමින් කොළඹ පිහිටි ප්‍රසිද්ධ උපාලිස් බයිනවලෝක ආපන ශාලාව ආරම්භ කළ නිර්මාතෘවරයා ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියේය. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට. ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වී මීටර 46.84ක දක්ෂතාවයකින් ශ්‍රී ලංකා නාමයේ ඉදිරියේ මෙවර පළමු පදක්කම සටහන් කළ ඔහු එම ඉසව්වේ හොඳම පෞද්ගලික දක්ෂතාවද ප්‍රදර්ශනය කළේය. කෘතිම පාදයේ සමග තරඟ බිමට පිවිසි පාලිත 2022 වසරේ බර්මින්හෑම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීද මීටර 44.2 බිංදුවකින් මේ ඉසව්වේ රිදී පදක්කම දිනා සිටියේය. එබැවින් කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් පිටපිට දෙවැනි වරටත් පොදුරාජ්‍ය මණ්ඩලීය රිදී පදක්කම ඔහු සතුකර ගැනීම විශේෂත්වයක්. අදට නියමිත සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනයේ අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

මෙරට තොරතුරු සංග්‍රහය. නව වික්ටෝරියානු මහ ඇමති බෙන් කැරල් හෙට සිය නව අමාත්‍යවරුන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. හෙට පැවැත්වෙන දේශපාලන බලමණ්ඩල රැස්වීමේදී නව කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමට පෙර කම්කරු මන්ත්‍රීවරු උසස් වීම සඳහා පොරබදමින් සිටිති. වික්ටෝරියාවේ නව නායකත්වය යටතේ හිටපු මහ ඇමති ජසින්තා ඇලන්ගේ හිතවතුන් වෙනුවට නව මුහුණු කැබිනට් මණ්ඩලයට එක් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඇලන් මහත්මියගේ සමීපතම හැරියට් ෂින් සහ ලිලී ඩියම්බ්‍රෝසියෝ සිය අමාත්‍යාංශවලින් ඉල්ලා අස්වන බවත් නොවැම්බර් මැතිවරණයේදී පාර්ලිමේන්තුවෙන් ඉවත්වන බවත් බ්‍රහස්පතින්දා නිවේදනය කළහ. විශ්‍රාමයන්ව ඇතැයි බොහෝ කලක සිට අනුමාන කරනු ලැබූ ඩියම්බ්‍රෝසියෝ මහත්මිය 2014 ඩැනිල් ඇන්ඩ්‍රූස්ගේ පළමු කැබිනට් මණ්ඩලයේ සිට ඉදිරිව සිටින අවසන් අමාත්‍යවරිය වූවාය. ජසින්තා ඇලන් සමග ඇය බ්‍රැක්ස් බ්‍රම්බි රජයේ සිට ඉතිරිව සිටින අවසන් කම්කරු මන්ත්‍රීවරියද වූවාය. ඇලන් මහත්මිය බෙන්ඩිගෝ ආසනයට යළි තරඟ කරන්නේද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති නමුත් ඇය දේශපාලනයෙන් විශ්‍රාමයනු ඇතැයි පුළුල් වශයෙන් විශ්වාස කෙරේ. හෙට සිට ඉන්ධන බද්ද පූර්ණ වශයෙන් යළි ගෙවීමට මෝටර් රථ හිමියන්ට සිදුවනු ඇති අතර රජය පවතින වට්ටම යළි දීර්ඝ නොකරන බව භාණ්ඩාගාරික ජිප් චාමර්ස් තහවුරු කර ඇත. ගෝලීය තෙල් කම්පනවලට ප්‍රතිචාරයක් ලෙස කම්කරු රජය මුලින් ඉන්ධන බද්ද මාස 3ක් සඳහා ලීටරයකට 122කින් අඩු කළ අතර පසුව තවත් මාසයක් සඳහා 116ක අඩු අනුපාතයකින් වට්ටම දීර්ඝ කළේය. එය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත අතර හෙට සිට ඉන්ධන බද්ද ලීටරයකට 152 දක්වා යළි ස්ථාපනය කරන බව භාණ්ඩාගාරිකවරයා පවසා ඇත. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ සහ ඉරානයේ අතර පවතින යුද්ධය තව තවත් ඇදි ඇදී ගියහොත් ඉන්ධන බද්ද යළි අඩු කිරීම පිළිබඳව සලකා බැලීමට ඉඩ ඇති බව අග්‍රාමාත්‍ය ඇල්බනීසි පවසා තිබේ. සතියකට දෙවරක් නිවසේ සිට වැඩ කිරීමට වික්ටෝරියානු සේවකයින් හට ඉඩ සලසන මතභේදාත්මක නිවසේ සිට වැඩ කිරීමේ නීති සංශෝධනය කිරීම පිළිබඳව

0: නව වික්ටෝරියානු මහ ඇමති ඉඟි කර ඇත. මහ ඇමති පුටුවට පැමිණ දින 10ක් ඇතුළත සැප්තැම්බර් මාසයේදී බලාත්මක කිරීමට නියමිතව තිබූ ඉවත්ව ගිය ජසින්තා ඇලන්ගෙන් උරුම වූ ප්‍රධාන ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කිරීම පිළිබඳව ඔහු සංඥා කර ඇත. සේවකයින් හට සතියකට දෙවරක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව සැලසීම කුඩා ව්‍යාපාරවලට මහත් ගැටලුවක් වනු ඇති බවට ව්‍යාපාරික නායකයින් කනස්සල්ල පළ කර ඇත. දැනටමත් ඉමහත් අසීරුතාවයනට මුහුණ පා සිටින වික්ටෝරියානු ව්‍යාපාර හිමියන් හට මේ විශේෂයෙන් දැඩි ලෙස බලපානු ඇත. නිවාස කාර්යාල පිහිටවීම සඳහා අරමුදල් සැපීමේ සිට නිවසේ සිට වැඩ කිරීමේදී සිදුවන අනතුරු තුවාලවීම ආදී සඳහා සම්පූර්ණ වගකීම දැරීම දක්වා වන ඉහළ යන අනුකූලතා පිරිවැය ව්‍යාපාර හිමියන් හට ප්‍රධාන හිසරදයක් ඇති කිරීමට හේතු වනු ඇත. නිවසේ සිට වැඩ කිරීම පවුල්වලට මහත් අවකාශයක් වන අතර එය පාර්ලිමේන්තු ක්‍රියාවලිය හරහා යන විට ඉදිරිපත් වන සංවේදී ඕනෑම දෙයක් සලකා බැලීමට තමා සූදානම් බවත් ඕනෑම විවාදයකදී සංවේදී වෙනස්කම් සැම විටම පැමිණෙනු ඇති අතර වෙනත් ඕනෑම විවාදයකදී මෙන්ම මෙහිදීත් ඒවා සලකා බලනු ඇති බව මහ ඇමති කැරල් පවසා ඇත. වික්ටෝරියා ප්‍රාන්තයේ 50 වැනි මහ ඇමතිවරයා ලෙස බලයට පත් වූ වහාම ඉදිකිරීම් ක්ෂේත්‍රයට රාජකීය කොමිසමක් පත් කිරීමට පියවර ගනිමින් ප්‍රාන්තයට ක්ෂණික බලපෑමක් ඇති කිරීමට ඔහු දැනටමත් පියවරගෙන ඇත. මෙම සතිය මුලදී ක්වොන්ටාසී එයාබස් 350 1000 ගුවන් යානය මෙල්බර්න් සිට ප්‍රංශය දක්වා පියාසර කරමින් වාණිජ ගුවන් යානයකින් මෙතෙක් සිදු කරන ලද දීර්ඝතම ගුවන් ගමන සම්පූර්ණ කළේය. ලබන වසරේදී සිඩ්නිවල සිට ලන්ඩන් සහ නිව්යෝක් දක්වා නොනවත්වා පියාසර කරන මගී ගුවන් යාන අධ්‍යයත් කිරීම අරමුණු කරගත් ප්‍රොජෙක්ට් සන්රයිස් පරීක්ෂණ වැඩසටහනේ එක් පියවරක් ලෙස මෙල්බර්න් සිට ප්‍රංශය දක්වා එම නොනවත්වා පියාසර කිරීම සිදු කෙරුණි. අතිශය දිගු දුර ගුවන් ගමන් සඳහා ඇති උනන්දුව ඉතා ඉහළ මට්ටමක පවතින අතර පැය 24:24ක් ගත වූ ප්‍රොජෙක්ට් සන්රයිස් පිරික්සුම් පියාසර කිරීම ෆ්ලයිට් රාඩා 24 ඔස්සේ මිලියන 3.6කට අධික පිරිසක් විසින් නිරීක්ෂණය කර තිබුණි. මගින් 238 දෙනෙකු රැගෙන යා හැකි ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට ලන්ඩන් සහ නිව්යෝක් දක්වා නොනවත්වා පැය 20කින් පියාසර කළ හැකි වන පරිදි අතිරේක ඉන්ධන ටැංකියකින් සමන්විත විශේෂ වෙනස් කරන ලද ගුවන් යානා 12ක් ක්වොන්ටාස් සමාගම ඇනවුම් කර ඇත. ලබන වසරේ පළමු සේවා අධ්‍යයත් කළ විට සිඩ්නි සිට ලන්ඩන් දක්වා වන ගුවන් ගමන් මාර්ගය ලොව දීර්ඝතම වාණිජ මගී සේවාව බවට පත්වනු ඇත. ප්‍රොජෙක්ට් සන්රයිස් සම්ප්‍රදායික ගුවන් යානාවල පියාසර පරාසය පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර කැලිෆෝනියාවේ ආරම්භක ගුවන් සමාගමක් වන ජෙට් සීරෝ සමාගම සිය ඉසෙඩ්4 නැමැති සම්පූර්ණයෙන්ම වෙනස් කළ සැලසුමකින් යුත් ගුවන් යානාවක් නිපදවීම සඳහා කටයුතු කරගෙන යන බව වාර්තාවේ. Z4 ගුවන් යානයේ සම්ප්‍රදායික ගුවන් යානාවලට වඩා අඩි 10,000කින් පමණ ඉහළින් පියාසර කරනු ඇති අතර එම මට්ටමේදී ඇති තුනී වාතය වායු ගතික ඇදීම අඩු කරන හේයින් ඉන්ධන කාර්යක්ෂමතාවය වඩාත් ඉහළ යනු ඇති බව පැවසේ. වික්ටෝරියාහි නිරිත දිගින් තවත් H5N1 කුරුළු උණ රෝගයට ගොදුරු පක්ෂීන් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එමගින් රටපුරා අලුතින් සොයාගත් එම රෝගය වැළඳුණු පක්ෂීන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ කුරුළු උණ තහවුරු කරන ලද හෝ අනුමාන කරන ලද ධනාත්මක හඳුනා ගැනීම 53ක් වාර්තා වී ඇති බව සඳහන් වේ. මෙම සතියේ දකුණු ඕස්ට්‍රේලියාවේ රෝබෙහිදී හමු වූ එක් සිල්වගල් පක්ෂියෙකු සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණ බව CSIRO පවසයි. ඒ ඕස්ට්‍රේලියාවේ මෙම පක්ෂි වර්ගය සම්බන්ධයෙන් තහවුරු කරන ලද පළමු අනාවරණයයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී බෙත් කුක්සන් පවසන්නේ සත්ව පාලනයට සහ මිනිසුන් හට ඇති තර්ජන මට්ටම පහළ මට්ටමක පවතින බවයි. මෙල්බර්න්හි නිපදවන ලද ලොව ප්‍රථම AI මෙවලමක් දේවඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ගේ අත්පා බේරා ගැනීමට උපකාරී විය හැක. ප්‍රමාද වීමට පෙර මැදිහත් වීම සඳහා වෛද්‍යවරුන්ට අවශ්‍ය වඩාත් වැදගත් තොරතුරු ලබා දෙන අතේ ගෙන යා හැකි කැමරාවක් පර්යේෂකයන් විසින් සංවර්ධනය කර ඇත. දේවඩියාවෙන් පෙළෙන දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන්ගේ ජීවිත වෙනස් කිරීමට සුළු තුවාලයක් හේතු විය හැක. සෑම වසරකම දේවඩියා රෝගීන්ගේ පාදවල වන ආසාදන රෝහල්ගත කිරීම සහ බොහෝ තාවලදී කපා ඉවත් කිරීමද සිදුවේ. වෛද්‍යවරයා සමග සිදු කරන මුල්ම හමුවීමේදීම තුවාලය සනීප කළ හැකිද නැද්ද යන්න මෙම නව උපකරණ භාවිතයෙන් පුරෝකථනය කළ හැක. එය මිනිස් ඇසට නොපෙනෙන තාප රටා සහ සමේ වර්ධනය හා සමේ වයනය විශ්ලේෂණය කර දැඩි අවදානම් සහිත රෝගීන් හඳුනාගෙන ආපසු හැරවීමට නොහැකි හානියක් සිදුවීමට පෙර ඔවුන්ට නිසි ප්‍රතිකාර සැපීමට උපකාරී වේ.
1: මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජය වික්‍රම කරුණාසේන.

සිදුවත් කුමරුන්ගේ ගිහිගේ නිකමෑම සුවේද ඇසකට පොහෙද මේකයි. වසන්ත සංගනායක කෙවිම ගීතය මර්වින් සේනරත්නයන්ගේ ගී පද රචනයක්. සංගීතකට ඇත්තේ බොහොමත් සාලේ.

මීළඟට ඔබ වෙත ගෙනීන බිම යුග ගීතය විශාරද සවිතා මුදින්කොට සමග මලික් පෙරේරාගේ ගායනයක්. පද රචනය සිඩ්නි චන්ද්‍රසේකර, සංගීතය ඉරාජ් වීරරත්න.

0: This is the BBC World Service. And for World Book Club, Harriet Gilbert speaks to Corina Parker.
1: The wording was something along the lines of the seditious wife of Antony. I just thought, I don't care about any of these men. I want to know what she was doing. She sounds interesting.
2: Fulvia tells the story of an extraordinary real-life woman navigating love, betrayal and ambition in ancient Rome.
0: World Book Club, today at 2 GMT. In half an hour, Asia Specific.
3: The counterfeit industry is worth almost $500 billion, and most of the fakes are made in Asia. But now, Vietnam is trying to clamp down on counterfeit goods, starting with the vendors who sell them. So will it make a difference?
0: This is the BBC World Service, the world's radio station.
4: Huru Nuhuru. Sisera di sana ekegein.
5: හුරු දෙයකින් නුහුරු දෙයක් ගැන සොයා බලන්නටයි මේ වෑයම. හුරු නුහුරු අංගයෙන් මුලින්ම අපි විමසන්නට සූදානම් වෙන්නේ හුරු ගීයක්. දිවංගත පණ්ඩිත් WD අමරදේවයන් ගායනා කරපු මේ ගීය අපට අසන්න ලැබෙන්නේ ශ්‍රී ලංකා සමාගමේ 20 සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන කොළම්තොට ගීත එකතුවෙන්. ඒ වෙනකල් අපි අහලා තිබුණේ නැති නැවුම් ගීත ගණනාවක් මේ ගීත එකතුවට ඇතුළත් වුණා. අපි මේ කතා කරන ගීය කුලරත්න ආරිවංශ ප්‍රවීණ ගීපද නිබන්ධකයාණන් රචනා කළ මාවැවුලන් රෑ පුරාම ගීතයයි. මේ ගීතේ තනුවත් සංගීත රටාවක් නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්.

0: ಮತಬೆ ಮತ ತನಿಯ ದನೆನುವಾ
1: මේ ගස්සට මේ ඇට හැඳින්නට පාන්දරින්ම දුවන අයියාමලෝ දෙන්නෙක් අපිට මැවෙනවා. මේ අය තරුණ වයසට ආවහම එකිනෙකාගෙන් වෙන් වුණාම තමන්ට දැනෙන පාළුව ගැනයි ගියේ මූලිකව කියවෙන්නේ. මල්ලිත් එක්ක ගත කරන ඒ සුන්දර ළමාවිය ආවර්ජනය කරමින් කුලරත්න ආර්යවංශයන් ගීයේ පබඳින්නේ තමන්ගේම අත්දැකීම් එක්ක. කොන්දු කැලිදරට යන එක, පැදුරේ ඉඳන් හොල්මන් කතා කියන එක මේ මතක අතුරින් ඉස්මතු වෙනවා. පණ්ඩිත අමරදේවයන් වෙනුවෙන් ආචාර්ය රෝහණ වීරසිංහන් නිර්මාණය කරන්නේ සරල තනුවක්. ජන කවිවල තියෙන සරල ගායනා ශෛලිය, ස්වර රටා වගේම ඒවයින් එක්වෙන හැඟීම් බර බව තනුවට අගේට එක් වෙලා තියෙනවා. ඒ වගේම වයලීන, සිතාරය, බටන්ලා වාදන එක්ක නිර්මාණය වුණු සංගීතයත් සරලයි. ඇත්තටම මේ තනුව ඕනෑම කෙනෙකුට මූණන්න පුළුවන් සරල තනුවක්. පද පෙළින් ඉස්මතු වෙන ගැමිකම මේ සරල තනුවටත් සංගීතයටත් මුහු වෙලා. ගීතේ රිද්මය පුරන්නේ තබ්ලා යුගලය. මේ ගීතේ ගායනයේදී පණ්ඩිත අමරදේවයන්ගේ භාවපූර්ණ හඬට එක්වන්නේ දුක් බර බවක්, සහෝදර ප්‍රේමය වගේම සහෝදරයාගේ වෙන්වීමෙන් නැතිවෙන පාළුව වගේ හැඟීම් මුහු කරමින් අමරදේවයන් ගීය ගයන්නේ පරිණත වැඩිමල් සොයුරගේ චරිතයට අනුගත වෙමින්. මේ ගීය අලුත් ගීයක් ලෙසින් පසුකාලීනව අසන්නට ලැබුණත් මුලින්ම මේ ගීය ඇහුණේ 1975 වසරේදී විතර. ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. ගීතයට තනුව සහ සංගීතය දාන ගායනා කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. ඒ තනුවත් සංගීතයත් වෙනමම නිර්මාණ. අපි මේ ගැන කුලරත්න ආර්යවංශයන්ගෙන් විමසුවා. සරල ගී වැඩසටහන් වල ගීත මොනතරම් නිර්මාණය කියලා ප්‍රචාරය වුණත් එයින් පස්සේ ඒවා රසිකයින්ට අහන්න ලැබෙන්නේ බොහොම ටිකක් විතරයි. ඒත් සීමා සහිතව. ඒ නිසාම මේ ගීත යටපත් වෙලා ගිය නිර්මාණ ගොන්නට එකතු වුණා. 1975 ආචාර්ය වික්‍රත්නායකයන් ගැයූ ගීය කුලරත්න ආර්යවංශයන් ආයත් අමරදේවයන්ට යොමු කරන්නේ වසර 10කට විතර පස්සේ. මුල් ගීය ලියවිලා තින්නේ මල්ලීට විතරක් නෙවෙයි, නංගේ මල්ලේ කියලා පොදු විදිහට. ඒත් පස්සේ අමරදේවයන්ට පදපෙළ යොමු කරනකොට තමන්ගේ මල්ලී ගැන තියෙන සහෝදර ප්‍රේමය ඉස්මතු වුණ බවයි ආර්යවංශයන් අපට පැවසුවේ. ස්ථායි කොටසෙත් වචනවල වෙනසක් තියෙනවා. මී වැහි වැහැලා අමරදේවයන්ට දීව පදපෙළට එකතු වෙලා. දෙවෙනි අන්තරා කොටසේ එල්ලීගෙන කියන වචනයත් අමරදේවයන්ට ලියූ පදපෙළේ දෙවටීගෙන කියලයි ලියවිලා තියෙන්නේ. එහෙම දේවල් වෙනවා, යාවත් කාලීන වෙනවා. වඩාත් තාරුණ්‍යයට සමීපව ගායනා කරන ආචාර්ය වික්‍රත්නායකයන් තමන්ගේ ගායනය වෙනුවෙන් තනුව සංගීතය නිර්මාණය කරගන්නකොට විවිධාකාර ගායනීය ශිල්ප ක්‍රම වගේම වාදනීය ශිල්ප ක්‍රම ස්වර සංයෝජන එක් කරගෙන තියෙනවා. කෝමල ස්වර එහෙම නැත්නම් ටච් නෝට්ස් එක්කුණු තනුව විටින් විට නවතින්නේ නිහඬතාවය ගායනයට වගේම වාදනයට වඩාත් අවධානය යොමු කරගනිමින්. මට තනියක් දැනෙනවා කියන කොටස ගායනය වෙන්නේ සංගීතයක් රිද්මයක් නැතිව අනාගාත්මකව. ඒ පාළුව තීව්‍ර කරමින් බාලේමෙන් හඬා වැටෙද්දී වගේ කොටස්

ආදනයේදීත් නිහඬතාවයේ අසුරු සැනයක නවත්වන්නේ රිද්මයත් එක්ක. ගීතයේ රිද්මය පුරවන්නේ බටනලා වගේම අපේ ගැමි රිද්මය ඉස්මතු කරන රබානයි උඩැක්කියයි. මේ විදිහේ තමන්ගේ විශිෂ්ට සංගීත නිර්මාණයක ගිටාර් පසුබිමක් ඇතිව ආචාර්ය වික්ටර් රත්නායකයන් ගීයට අනුගත වෙන්නේ තමන්ගේ මధుර තිවුණු තාරුණ්‍යයේ හඬ වඩවඩාත් හැඟීම්බර කරවමින්.

ඔබ දන්නවා මේ එළඹෙන සතියේදී ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය එහෙම නැත්නම් සෙන්සස් සිදු කරන්නට නියමිතයි. ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන සෑම කෙනෙක්ම මේ ජන සංගණනය සඳහා සහභාගී විය යුතුයි. ඔස්ට්‍රේලියාවේ ජන සංගණනයක් මුලින්ම පවත්වලා තියෙන 1788 අවුරුද්දේදී ආරම්භක මාස්ටර් ලෙස හැඳින්වු ජන සංගණන එකතු කිරීම වලින් ආරම්භ කළා තිනවා. මේ මාස්ටර් වලදී දඬුවම් ලැබු පුජ්‍යලයන් සහ පදිංචිකරුවන් නියමිත ස්ථානවලට එකතු කරලා ගණන් අරගෙන තියෙන්නේ 1788 දී. 1828 දී නව දකුණු වේල්ස් පළමු නිල ජන සංගණනය සිදු අතර අනිකුත් කොලනි වලද 19 වන සතවර්ෂයේ පුරාම තම ජන සංගණනය සිදු කළා තිනවා. 1881 දී සියලුම කොලනි එකම දිනයකදී ජන සංගණනයක් සිදු කිරීම ඉතාම වැදගත් මොහොතක් වෙලා තියෙනවා. 1901 ඇති වූ සම්මුතියකින් පසුව Census and Statistics Act 1905 කියලා පනත සම්මත වෙලා ඉන් අනතුරුව ජාතික ජන සංගණනය ක්‍රමානුකූලව ආරම්භ කරලා තිනවා. 1911 දී තමයි පළමු ජාතික ජන සංගණනය සිදු කළා තියෙන්නේ. කියන්නේ මුළු රටක් විදිහට රටේම ජන සංගණනය සිදු කළා තියෙන්නේ 1911 දී. මුලදී දස වසරකට වරක් ජන සංගණනය සිදු කළා තිනවා. 1961 දී සිට එය පස් වසරකට වරක් සිදු කිරීම සඳහා කටයුතු කළා තිනවා. අද වන විට ජන සංගණනයේ ABS මගින් නව තාක්ෂණය සහ ශාස්ත්‍රීයතාවය අනුව කාර්යයන් එකට එක් කරමින් විශාල ජාතික මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරනවා. මෙම ජන සංගණනයේ නිවැරදි තොරතුරු අනුව රටේ ඉදිරි කටයුතු සංවර්ධන සැලසුම් කිරීම ප්‍රතිපත්ති සැකස් කිරීම මූලික පදනම් වෙනවා. මේ රටේ ජනගහනය නිවාස තත්ත්වය සහ සමාජ ආර්ථික ලක්ෂණ පිළිබඳව සම්පූර්ණ දර්ශකයක් ලබා ගන්නට සමත් වෙනවා. රජයේ රෝහල්වල පාසල්වල වෘද්ධ සාත්කාර සේවාවල ප්‍රවාහන සහ යටිදල පහසුකම් සැලසුම් කිරීමට ජන සංගණන දත්තයන් භාවිතා කරනවා. ව්‍යාපාරික ආයතන වෙළඳපොළ අවස්ථා

0: වාර්තා හඳුනා ගැනීමට සහ ආයෝජන තීරණ ගැනීමටද මෙම දත්ත මූලික කරගන්නා බව සලකා ප්‍රජා සංවිධාන ප්‍රාදේශීය අවශ්‍යතා ආදී හඳුනා ගැනීමටද ජනසංගන්න තොරතුරු අවශ්‍ය වෙන බව සඳහන් වෙනවා. එම නිසා මෙම ජනසංගණනය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ජනසංගණනය සම්පූර්ණයෙන්ම තාක්ෂණිකව, ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ කරන්නට තියෙන්නේ. ඔබට පුළුවන් www.censusabs.gov.au කියන වෙබ් අඩවියට ගිහිල්ලා එය සිදු කිරීමට හැකියාව තියෙනවා. ඒ සඳහා ඔබට මේ වන විටත් ලිපියක් මාර්ගයෙන් සෙන්සස් සඳහා නම්බරයක්, ඒ සඳහා ටෙම්පරරි පාස්වර්ඩ් එකකුත් එවලා තියෙනවා. ඊට පස්සේ මේ සියල්ල කම්ප්ලීට් කරලා සබ්මිට් කරන්නට ඕනේ. මේ සඳහා දිනේ වශයෙන් සඳහන් වන්නේ අගෝස්තු 11 වෙනි අඟහරුවාදා දිනයයි. මේ සඳහා සියලු දෙනාම සහභාගීත්වය ඉතාම වැදගත් වෙනවා. මේ අතරතුර ශ්‍රී ලාංකික සිංහල ජනපජාවක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපට අවශ්‍ය, අපට ලබාගත හැකි පහසුකම්, ඒ වගේම අපේ ජනසංගණන දත්තයන් නිවැරදිව ලබා දීම මගින් අපිට ලබාගත හැකි පහසුකම් සහ අපේ තොරතුරු නිවැරදිව එහි ඇතුළත් කිරීමට හැකියාව තියෙනවා. මේ පිළිබඳව අපි අදහස් විමසා සිටියා ස්පර්සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රංජිත් සොයිසා මහතාගෙන්. මේ මහතා දැක්වූ අදහස්
1: අපේ අසන්නන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා. ජනසංගණනය ගැන ඕස්ට්‍රේලියාවේ දැන් ජනසංගණනයට අවශ්‍ය පත්‍රිකා කම්පියුටර් මාර්ගයෙන් අපට ලැබෙන්න සලස්සලා තියෙනවා. ඒකට තොරතුරු සපයන්නේ සපේන අවස්ථාවේදී සැලකිල්ලට ගත යුතු එක් කාරණයක් තියෙනවා. ඒ කාරණය ගැන අදහසක් ප්‍රකාශ කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. එහිදී එක ප්‍රශ්නයක් තියෙනවා, ඔබ ඉංග්‍රීසි හැර තව භාෂාවක් පාවිච්චි කරනවාද කියලා. ඒකට උත්තර දෙන්න ඕනේ ඔව්, සිංහල භාෂාව පාවිච්චි කරනවා කියලා ප්‍රකාශ කරන්න ඕනේ. ඒ කරන්න අවශ්‍ය වෙන්නේ එස්වී කිරීමේදී ඔස්ට්‍රේලියාවේ ජනගහනයේ සිංහල ජනගහනයේ කොතරම්ද කියන එක ගැන ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රකාශයට අනුව අපට පහසුකම් ලැබෙනවා අපේ ගුවන් විදුලි සේවාවල්ට, ඒ වගේම රූපවාහිනී සේවාවල් වුණත්, ඒ වගේම භාෂා පරිවර්තකයන් අවශ්‍ය අවස්ථාවලදී භාෂා පරිවර්තකයන් ලබා ගැනීමටත්, ඒ වගේම සිංහල අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන්ට ලැබෙන පහසුකම්, සිංහල භාෂා පාසල් වලට ලැබෙන පහසුකම් සැලකීමට ගැනීමේදී වගේ සිංහල ජන කොටසට ලැබෙන වරප්‍රසාද රාශියක් සිංහල පාවිච්චි කිරීම පිළිබඳව කාරණා උදව් කරගෙන රජයේ ප්‍රතිපත්ති සකස් කරන අවස්ථාවේදී ඒ ප්‍රතිපත්ති සකස් කරන දෙපාර්තමේන්තුවලට ඒ පහසුකම් ලබා දෙනවා. එම නිසා ඉතා විශාල වරප්‍රසාද රාශියක් සිංහල ජන කොටසට හිමිවෙනවා. ඒ ප්‍රශ්නෙට ඒ විදිහට උත්තර දුන්නොත් ඊට පස්සේ ඔබගේ සම්භාවය ගැන ප්‍රකාශ කරන අවස්ථාවේදී ශ්‍රී ලාංකික සම්භාවයක් කියන එක සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ශ්‍රී ලාංකික ජන කොටසට ලැබෙන වරප්‍රසාද ආදිය සලකා බැලීමේදී එවැනි කාරණයක් ගැන සැලකිල්ලට ගන්න නිසා මා අදහස් කරන්නේ අපේ අසන්නන් ඉතාම කල්පනාවෙන් යුක්තව මේ ප්‍රශ්න දෙකට උත්තර සැපීමේදී ශ්‍රී ලාංකික ජනකොටසට, සිංහල ජනකොටසට ලැබිය යුතු වරප්‍රසාද ලබා ගැනීමට කටයුතු කරන නිසායි. ස්තුතියි.
0: විහාරස්ථානය කියලා කියන්නේ ඈත අතීතයේ ශ්‍රී ලාංකික ප්‍රජාවට, එහෙම නැත්නම් ගැමි සමාජයට තිබුණු අධ්‍යාපන කේන්ද්‍රස්ථානය. විහාරස්ථානයේ මුල්ලුණු අධ්‍යාපන වටපිටාවක් තමයි අපේ ඈත අතීතයේ තිබුණේ. ධම්ම අධ්‍යාපනයේ සහ ඒ අනුරූපී අපේ සංස්කෘතිකාංග, අපේ ගති සිරි විහාරස්ථානයේ මුල් කරගෙන තමයි අපිට ලැබිලා තියෙන්නේ කියලා තවත් විතර හිතනවා. ඒකට තවත් හේතුවක් දැන් ඉස්සතේ ගෑම බොහෝ වෙලාවට ගමේ පන්සලේ තමයි සිදු කරන්නේ. මේ වගේ කරුණු කාරණා දැන් අපේ සමාජයෙන් ඈතට යනවා. අපිට ඒව මතක නැති වෙනවා. අපේ ජන සමාජයට මේව අමතක වෙමින් යනවා. ඕස්ට්‍රේලියාවේ බටහිර පන්නේට ජීවත් වෙන අපිට සිංහල අලුත් අවුරුදු උත්සවයක්, එතකොට පන්සලේ පවත්වන සිංහල භාෂා පාසල හෝ ධම් පාසල වගේ දේවල් වලින් මේ සියල්ලම අපිට එකතු කරගන්න, ඒ සියල්ල අපේ ජන සමාජයට ලබා දෙන්න බෑ. ඒ හින්දා අපි හිතුවා මේ සම්බන්ධයෙන් යම් සාකච්ඡා මාලාවක් කරගෙන යන්න. ඒ සඳහා අපි අද ආරාධනා කළා ටීන්සයිට් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ විහාරවාසී ගරුතර පූජ්‍යපාද කිරම සුමංගල ස්වාමීන් වහන්සේට. අපි උන්වහන්සේ පිළිගන්නවා ඉතාමත්ම ගෞරවපූර්වක. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ.
2: තෙරුවන් සරණයි.
0: මට බොහෝ තැන්වල අඩුපාඩු අවශ්‍යතා දකින්න, ඒත් මන් දකිනා වගේම අපේ අනිත් අසන්නුත් ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ දකින්න ඇති. එනිසයි මම මේ විදිහට මේ මාතෘකාව ආරම්භයක් කතා කළේ. දැන් ඔබ වහන්සේ සිංහල භාෂාව සහ ඒ පිළිබඳව විශාල ප්‍රාගුණ්‍යයක් තියෙන, ඒ වගේම කලා කටයුතු වලට, ධාර්මික කටයුතු බොහෝ දෙයකට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපේ ජනතාව අතර ප්‍රසිද්ධයි. එනිසා අපි පොඩ්ඩක් අපේ විහාරස්ථානයේ මුල් කරගෙන එදා සිට සිද්ධ වුණු කර්ම කාරණා කීපයක් මතක් කරමින් අපේ කතාව ආරම්භ කරමු.
2: හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම සාම්ප්‍රදායික ගමේ කේන්ද්‍රස්ථානයේ මුදුන්මල්කඩ උනේ පන්සල. පන්සල හුදෙක් දහම් අධ්‍යාපනය හෝ ඒ අදාළ නිවන් මඟ පහදා දෙන ස්ථානයක් උනේම නැහැ. ඒකෙන් පරිබාහිරව මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කරන, කලාත්මක ජීවිතය පෝෂණය කරන, එවගේමයි අවශ්‍ය කරන ආර්ථික පසුබිම කියලා දෙන මේ ආදී වූ සකලවිධ ගුණාංගයන්ගෙන් පිරුණු ආගමික, සංස්කෘතික, එවගේම හොඳ සංහිඳියාවක්, පෞරුෂයක් සහිත පරිපූර්ණ මිනිසෙකු නිර්මාණය කර ගැනීම සඳහා සාම්ප්‍රදායික විහාරස්ථානයෙන් අවශ්‍ය කරන ඥාන සම්භාරය අපේ පැරණි හාමුදුරුවරු ඒ සමාජයට දායාද කළා. ඒකට නිදර්ශන ඕන තරම් තිබෙනවා. උදාහරණයක් විදිහට පැරණි පන්සලක් ගත්තහම ඒ විහාරස්ථානයේ තිබෙන විහාරාංග එකිනෙක තෝරලා ගන්නකොට ඒක ඇතුලේ කලාවක් තියෙනවා, ඒක ඇතුලේ සංගීතයක් තියෙනවා, ඒක ඇතුලේ ආගම දහමක් තියෙනවා, ඒක ඇතුලේ ආර්ථිකයක් තියෙනවා. මේ හැමදේම පිරුණු සම්පූර්ණ ජීවන වටපිටාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුරූපව සිද්ධ කරලා තියෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට උන්වහන්සේ නිවන් මඟ කියලා දෙනවා, වගේම නිවන් මඟ සම්පූර්ණ වෙන්න ලෞකික දියුණුවක් තියෙන්න ඕනේ. ලෞකික දියුණුව කියලා කියන්නේ සංස්කෘතික මිනිසෙක්. එතකොට සංස්කෘතික මිනිසා තුළ අපි ලෞකික සම්මාදිට්ඨිය කතා කළත් අම්මා තාත්තට උදව් කරන එක, දරුවන්ට උදව් කරන එක, ගුරුවරුන්ට ගෞරවය දක්වන එක, සමාජ සංස්කෘතික සහජීවනයට අවශ්‍ය කරන වටිනා සංස්කෘතික පුරුෂාර්ථ සහිතව තමයි අපේ මේ ගෘහස්ත ජීවිතය ගොඩනගන්නට පැරණි පන්සල මුල්ුණේ. ඒක නිසා එවැනි සංස්කෘතික වටපිටාවක් පන්සලේ ගොඩනගන්නට නායක හාමුදුරුව ඒ විෂයන් පිළිබඳ කිසියම් ප්‍රාමාණිකයෙක්ව එදා හිටියා. ඒ විතරක් නෙමෙයි, කවිය, ගීතය, නක්ෂත්‍රය ආදී දේවල් පවා උන්වහන්සේ වෙදහිදකම මේවා පවා දැනගෙන අවශ්‍ය කරන යහපත් දේ සමාජයට දායාද කරන්නට මුල් වුණා.
0: පන්සල, දහම් පාසල කියන එකෙන් බොහෝ දෙනෙක් ලංකාවෙත් ඈත් වෙලා තියෙනවා. මේ ඈත් වීම මත ශ්‍රී ලංකා ජන සමාජයේ සම්පූර්ණයෙන්ම දූෂණයට, දීෂණයට, නිකන් අශීලාචාර සමාජයක් ගොඩනගමින් තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් පන්සල ආශ්‍රිතව හැදුණු, දැන් අපි විශේෂයෙන්ම අපි පන්සල ආශ්‍රිතව හැදුනේ දහම් පාසල සහ පිරිවෙන් අධ්‍යාපනය වගේ දේවල් වලින්. දැන් අපිත් එක්ක හිටපු අපේ ජන සමාජයේ බොහෝ දෙනෙක් මතට, ඊට පස්සේ හොරකමට, වංචාවට, දූෂණයට යොමු වෙච්ච ආකාරය අපි දැක්කා. අද ජන සමාජයේ ස්වාමීන් වහන්සේ ලංකාවේ මේ හික්මීම, මේ ශික්ෂාව, දහම් අධ්‍යාපනය, දහම් අධ්‍යාපනයේ නැඹුරුව විහාරස්ථාන ආශ්‍රය නොමැතිකම නිසා බොහෝ වෙලාවට ලොකු අපරාධ සිද්ධ වෙනවා. දැන් රජයේ ආයතනවල පවතින දුර්වලතා, ඒ කියන්නේ දූෂණය, වංචාව, රජයේ ආයතනයකට ගියාම කවුරු හරි බලන්නේ අපෙන් කීයක් හරි කඩා ගන්න, අපෙන් කීයක් හරි අරගෙන ඒ වැඩේ කරලා දෙන්න. එතෙන්ට යන්නේම අපේ විහාරස්ථාන ආශ්‍රිතව තියෙන මේ දහම් කරුණු පිළිබඳව නොදනුවත්කම කියලා මට හිතෙනවා.
2: ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා, මේ රට්ටපාල සූත්‍රයේ හැම වෙන ප්‍රකාශයක්. මිනිසා තෘෂ්ණාවේ දාසයෙක් වෙලා ඉන්නේ කියලා, අන්ධ වෙලා ඉන්නේ කියලා. මේ තෘප්තිකර බව මිනිසුන් තුළ පොදුවේ ඇති වී තිබෙන දුරාචාරයට මඟපාදන මූලික සාධකයක්. ඉතින් අතීතයේ මිනිසා අපිට ඉගෙන ගත්ත සංස්කෘතික වටපිටාව තුළ අර සරල ජන කවියක් මං මෙතෙන්දි මතක් කරන්නම්. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ, පැහිලා ඉදිලා විමට නැමිලා බර වෙලා අතු, නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති, වැඩිය කඩන නරක ළමයි හිම නොවේ අපි. මේ තමයි අපේ දෙමව්පියන් විසින් දරුවෙකු ශික්ෂණය නලවනකොට ඒ දරුවාට ගායනා තුල කියලා දුන්න අල්පේච්ච, නැත්තම් මේ ලදදීන් සතුටු වීම සහ අල්පේච්ච ගුණේ පාඩම. ලෝකයේ තුල තියෙන අසීමිත සම්පත් තෘෂ්ණාවෙන් එකිනෙකා පරයා සටන් කරනවා වෙනුවට නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. මේ කොච්චර තිබුණත් තමාගේ ප්‍රමාණයට සන්තුෂ්ට වීමේ මේ වටිනා දහම් මෝදන එදා පන්සල හරහා ගමට ලැබුණා. ඒ වගේමයි දහම් පාසල හරහා ගමට ලැබුණා. ඒක නිසා බෙදා හදාගෙන කණ එක අපි ඉගෙන ගත්තා. විශ්සන්තර ජාතකයේ අපි නිතර ඇහුවා. සාම ජාතකයේ අපි නිතර ඇහුවා. ඒ හරහා විශේෂයෙන්ම මේ කතන්දර සාහිත්‍ය හරහා ලැබුණ චරිතායනය. තා වැදගත් මේ චරිතායන අධ්‍යාපනය කියන එක එකිනෙක වටිනා සාරවත් චරිත පරමාදර්ශ කොටගෙන ශික්ෂණය ලැබුවා. දරුවෝ සිද්ධාර්ථ කුමාර චරිතයෙන් ශික්ෂණය ලැබනකොට දියණිවරුන් යශෝදරා චරිතයෙන් ශික්ෂණය ලැබුවා. මෙන්න මේ සංස්කෘතික ශික්ෂණය හරහා අතීතයේ ගමේ සාර ධර්ම සහිත මතු පරම්පරාවක් ගොඩනැගෙන්නට ප්‍රධාන පසුබිමක් නිර්මාණය වුණා. මං හිතන්නේ ඒ සංස්කෘතියෙන් ඈත් වීම, දහම් අධ්‍යාපනයෙන් ඈත් වීම තරඟකාරී සමාජ රටාවක් තුළ එකිනෙකා පරයා නැගී සිටින්ට ගන්න මේ අනවරත අරගලය විසින් තමයි මේ විපරීත සමාජ පරිසරය නිර්මාණය කළේ. ඔබතුමා කියන මතය හරි. අර දහම් සංස්කෘතියක් එක්ක ලැබුණෝ ඒ ආධ්‍යාත්මික ගුණවගාවෙන් ඈත් වීම ගොඩක් ගැටලුවලට හේතුවක් වෙලා තියෙනවා.
3: අදට ලැබෙන කාලයත් එක්ක ස්වාමින්වහන්ස මම හිතනවා මේ සාකච්ඡාව අපි ලබන සතිය ගෙනියන්න ඕනේ කියලා. මම කැමතියි ස්වාමින්වහන්සේගේ ගීත රචනා කලාව තුළ ඉතාමත්ම ජනප්‍රිය ගීත කීපයක් තියෙනවා. ඒ ගීතයක් අද මේ වැඩසටහන් තුළින් වාදනය කරමින් මේ සාකච්ඡාව අදට මෙතකින් නිමා කරන්න ලබන සතිය අපි ඊළඟ කොටසට යොමු වෙමු කියලා.
2: රයිට් රයන් සරණ. ඔව්.

0: ශ්‍රී ලංකාවේ සිදුවෙන අලුත් අලුත් දේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි නිතරම උත්සාහ කරනවා. අපිට ඉතාමත්ම වැදගත් වන නඩු තීන්දුවක් පසුගියදා ශ්‍රී ලංකාවේ තීන්දුව කෙරුණා. ඒ පිළිබඳවත් ඒ ආශ්‍රිතව අපිට පැන නගින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අපි අදත් ආරාධනා කළා විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය නීතිකි ප්‍රතිමා මහානාම් මහත්මයාට අපි එතුමාව පිළිගන්නවා ඉතාමත්ම ගෞරවයෙන් ආයිබුවන් කියලා. ආයිබුවන්.
1: ආයිබුවන්.
0: පාස්කු බෝම්බ ප්‍රහාරයේ චූචියන් දෙදෙනෙකු වෙලා හිටපු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් යන දෙදෙනාට මරණ දඬුවම් නියම වුණා පසුගියදා. අපි එතනින් කතාව පටන් ගමු. මේ සම්බන්ධව මීට පෙරත් තීන්දුව තීරණ දීලා තිබ්බ යකට වන්දි කෙවන්න සිදු වුණා. අපි එතනින් කතාව පටන් ගමු.
1: බොහොම වැදගත් කරුණක් ගැන ඔබ අවධානය යොමු කළේ මෙතන පැතිකඩ දෙකක්. වන්දි ගෙවන්න නියම කළේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වින්දිතයන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩකරයි කියලා හිටපු ජනාධිපතිට නිලන්ත ජයවර්ධනතුමා ඇතුළු කොටසකට දැම්ම නඩුවලි. එතකොට ඒකෙදි කිව්ව දේ තමයි මේ අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙලා තියෙනවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව, 13 වන ව්‍යවස්ථාව යන ආදී වශයෙන් නම් කළා තමයි දැම්මේ. එතනදි ශ්‍රේෂ්ඨාධිකරණය ඒ හිටපු ජනාධිපතිතුමාට සහ විශේෂයෙන්ම එවකට ඉන්ටෙලිජන්ට් චීෆ් තමයි වන්දි ගෙවන්න කිව්වේ. ඒක වෙනම නඩුව. මොකද මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී මරණ දඬුවම දෙන්නේ නැහැ. මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලදී වෙන්නේ වන්දි ගෙවන්න කියලා කියන ඒ පාර්ශවයට, ඒ වගේ මේගොල්ලන්ගේ උසස් වීම තියෙනවා නම් ඒව නවතින එක තමයි වෙන්නේ. හැබැයි මේකේ අපරාධනීය පැත්තකුත් තියෙනවා. ඒ නිසා රටේ යම්කිසි අවස්ථාවකදී අපි දන්නවා ඒකට අපි කියනවා exceptional public importance, අතිශය මහජනතාවට වැදගත්කමක් තියෙනවා නම් අන්න එවැනි නඩු සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත, ඒක 2018 සංශෝධනය වෙලා තියෙනවා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු මහාධිකරණයක් පත් කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය මහාධිකරණයකයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකයි වෙනස කුමක්ද? සාමාන්‍ය මහාධිකරණයක නම් එහෙම එක දිගටම නඩු අහන්නේ නැහැ. මහාධිකරණයට තියෙන වැඩ කටයුතුත් එක්ක ඒවාට දින දෙමින් යනවා. හැබැයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කරොත් එක දිගට නඩුව අහගෙන යනවා. එතකොට ත්‍රිපුද්ගල මහාධිකරණයක් කොහොමද පත් වෙන්නේ? අධිකරණ සංවිධාන පනතේ තියෙනවා ඒ ගැන. දණ්ඩ නීති අපරාධ පනත, අපරාධ අධිකරණ සංවිධාන පනත 1978 තියෙනවා. 1979 450 ගණන්තිය තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ තේගෙන තියෙනවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ බොහෝ වෙලාවට අධිකරණ සංවිධාන පනත. එතකොට අග්‍ර විනිශ්චකාරවරයාට පුළුවන් විශේෂයෙන්ම මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ නම් කරන්න. එහෙම නැත්නම් නීතිපතිවරයාට පුළුවන් අග විනිසුරුට දන්වන්න ලිපියකින්, එහෙම නැත්නම් සංවේදනයකින් මෙන්න මේ කරුණ සඳහා පත් කරන්න කියලා. එතකොට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් පත් කරාම ඒක එක දිගට නඩු අහනවා. දැන් මේ කතාවේදී ත්‍රිපුද්ගල මහාධිකරණයට යොමු වුණේ කොහොමද? මේකට ඉස්සල්ලා මේ කියන නිලධාරීන් දෙදෙනා යම්කිසි විදියකට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා, ඒගොල්ලෝ නිදහස් වුණා ඒ කලින් එකේදී. ඊට පස්සේ නීතිපති අභියාචනය කරා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේ නඩුව නැවත අහන්න කියලා. අන්න ඒ සඳහා තමයි ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කරේ. දැන් ත්‍රිපුද්ගල මහාධිකරණයේ තීරණය දීලා තියෙනවා ඒක බෙදුණු තීන්දුවක්. විනිශ්චකරුවන් දෙදෙනෙක් මහාධිකරණයේ කියනවා මූලික වශයෙන්ම මේ සම්බන්ධව මරණ දඬුවම දෙන්න. මොකද ක්‍රිමිනල් නෙග්ලිජන්ස්, අපරාධනීය නොසලකිල්ල තියෙනවා. දැන දැනත් මේක වැළැක්වේ නැහැ කියන එක සම්බන්ධව අනිත් මහාධිකරණ විනිශ්චකාරතුමාගේ තීන්දුව ඊට වඩා පටහැනි. ඒ නිසා දෙකට එක වශයෙන් තමයි ආවේ. දැන් මූලික වශයෙන්ම කරන්න තියෙන කාරණේ තමයි මෙහෙම විශේෂ මහාධිකරණ තීන්දුවක් ආවොත් ඒකත් තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහ පැහැදිලිම අධිකරණ සංවිධාන පනත අනුව අපරාධ නඩු විධාන සංග්‍රහණේ අපරාධ අධිකරණ සංවිධාන පනත යන දින 28ක් තුළ කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ අයට අභියාචනය කරන්න පුළුවන්. ඒ අයිතිය තියෙනවා. ඒ නිසා දැන් තීන්දුව දුන්නේ ඊයේ. එතකොට දින 28ක් තුළ අධිකරණ සංවිධාන පනත අනුව එතනදී කෙලින්ම අභියාචනය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. එම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කරොත් අගමිනිසුරුතුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් 5 දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයකින් මේ අභියාචනය අහන්න කියලා කියනවා. ඔන්න ඔතන තමයි දැන් අවසාන වශයෙන් තියෙන්නේ.
0: දැන් මෙතන මේ තීන්දුව අභියාචනා කරන්නට අවස්ථාව සැලසෙන්නේ ඒ බෙදුණු තීන්දුවක් නිසාද, එහෙම නැත්නම් නීතියේ තියෙන ඊළඟ අවස්ථාවද?
1: බොහොම වැදගත්. ඒක බෙදුණු තීන්දුවක් නිසා නෙමෙයි. බෙදුණු තීන්දුවකුත් පරිපූර්ණ වශයෙන්ම නීති ඉදිරියේ පිළිගන්න. මෙතනදී අභියාචනය කරන්නේ ටෙක්නිකල් තාක්ෂණික කරුණු මත. නීතිය සහ සිද්ධිමය කාරණාවල යම් යම් ආකාරයට මේ දිහා බලනකොට ඒ අඩුපාඩු මෙන්න මේ මහාධිකරණ තීනේ තියෙනවායි කියලා කියනවා. ඒකනේ අර එක විනිශ්චයකාරතුමෙක් මහාධිකරණයේ කියන්නේ සාධාරණ සැකයෙන් තොරව සාධාරණ සැකයෙන් තොර ඔප්පු කිරීමට නම් සාක්ෂි නැහැ කියලා කියනවනේ. ඉතින් ඒක ඇවිල්ලා එක තීරණයක්. නමුත් අනිත් දෙදෙනාගේ මහාධිකරණ විනිශ්චය දෙදෙනාගේම තියෙන්නේ මේක ඔප්පු කළලා එතන නොසලකිලිමත් අපරාධනීය නොසලකිල්ලක් තියෙනවායි කියලා. එහෙනම් සරල උත්තරේ තමයි බෙදුණු තීන්දුවක් නිසා නෙමෙයි අභියාචනය කරන්නේ, නීතිමය හා සිද්ධිමය කරුණුවල තියෙන දෝෂසහගත භාවය නිසා කියලා ඒගොල්ලන්ට පුළුවන් මේක අභියාචනයේදී පෙන්වා දෙන්න මේ නඩු තීන්දුව.
0: අභියාචනය කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩුව ගොනුවෙද්දී මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිකටම මේ නඩුව ඇහෙනවද? එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන අනිකුත් නඩු සමග දීර්ඝ කාලයක් ගත වෙන නඩුවක්ද මේක?
1: බොහොම හොඳ ප්‍රශ්නයක්. අධිකරණ සංවිධාන පනතේ 2018 ගෙනාව සංශෝධනයත් එක මම පැහැදිලි කරලා දෙන්නම්. හැකි ඉක්මනින්, ඒ කියන්නේ අනිත් නඩුත් යනවා, නමුත් මෙය හැකි ඉක්මනින් කරන්න කියලා තමයි ඒ අධිකරණ සංවිධාන පනතේ තියෙන්නේ. ඒ හින්දා මම හිතනවා ඒ නිසා මේ නඩුව ඉක්මනින් විභාග වෙයි කියලා.
0: දැන් ලංකාවේ ජනතාවත් විදේශික ජනතාවත් බොහෝ වෙලාවට මැසිවිල් නගන, එහෙම නැත්නම් ප්‍රශ්න කරනවා. ශ්‍රවීසෙන විරත්න මහත්තයාටත් ශානි අබේසේකර මහත්තයාටත් මේ සම්බන්ධයෙන් ඇඟිලි දික් වෙනවා. ඔවුනුත් මේට වග කිය යුතුයි කියලා. ඒතකොට මේ නඩුව ගොනු කරනකට ඔවුන් මගහැරද මේ නඩුව ගොනු කළා තියෙන්නේ? නැත්නම් ඔවුන් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන්න බැරි කමක් තියෙනවද? කොහොමද ඒ පිළිබඳව ඔබ දකින්නේ?
1: දැන් ඇත්තටම නඩුවකදී මහාධිකරණයේ අධිචෝදනා නගන්නේ නීතිපතිවරයා විසින්. එතකොට නීතිපතිවරයා විසින් චෝදනා නගනකොට පොලිස් විමර්ශනයක් සිදු වෙනවා. ඒ විමර්ශනය අනුව තමයි මේ කටයුතු සිදුවන්නේ. එතකොට හිටපු ඉහළම නිලධාරීන් දෙදෙනා තමයි මේ නිලධාරීන් දෙදෙනා. එතකොට ඒ ආශ්‍රයෙන් තමයි මෙහෙම අධිචෝදනා නගලා තියෙන්නේ. නඩුව සම්පූර්ණයෙන්ම කියවා බැලුවොත් අපිට ඒ දේ පෙන්වන්න පුළුවන්. නමුත් නඩු වාර්තා කිසිවක් මාගාව නැහැ. මාගාව නැති නිසා දැනට මට කියන්න පුළුවන් කරුණු තමයි මේක අපි වෙන වෙලාවක විශ්ලේෂණය කරලා ගමු. එතකොට අධිචෝදනා නගලා තියෙන්නේ ඒ නිලධාරීන්ට තමයි. තවත් හිටිය නිලධාරීන් කීප දෙනෙක් මගේ මතකයේ අනුව මට දැනට මාගාව නැහැ නඩු තීන්දුව. ඉතින් මේක මහාධිකරණය නඩු තීන්දුව ඊයේනේ දුන්නේ. එතකොට මේක අත්සන් කළා ප්‍රසිද්ධ ලේඛනයක් හැටියට අපිට ලබා ගන්න පුළුවන්. එම ආවම අපි ඕක විශ්ලේෂණය කළා. අපි කතා කරමු තවදුරටත්.
0: සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා මේ දෙදෙනාට ඉක්මනින්ම මරණ දඬුවම් ලබා දිය යුතුයි කියලා. ශ්‍රී ලංකාවේ මරණ දඬුවම් නියම වුණාට ඒක දීර්ඝකාලීන දඬුවමක් බවට පත් වෙනවා මිසක් මේ වෙනතුරු කිසිම කෙනෙක් එල්ලලා මැරුවේ නැහැ අපි දන්න ඉතිහාසයේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් කඹ ගෙනල්ලා අලුගෝසුව පත් කළා, ලැහැත්ති වුණා, ඒත් කිරුන්නේ නැහැ, මහා සංග්‍රහණය ඊට විරුද්ධ වුණා කියලා. ඇත්තටම මේ මරණ දඬුවම් කියන්නේ මොකද්ද? එතකොට මේ මරණ දඬුවම් ඇයි නියම කළා? ඒ අච්චුව දෙන්නේ නැත්තේ? එහෙම අච්චුව දෙනවා නම් බොහෝ දූෂණ වංචා අපිට නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
1: ඔව්, ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා අහන්නේ. මොකද සමාජ මාධ්‍ය තුල සංසරණය වෙන විශේෂ පෝස්ට් තියෙනවා. ඒක ඒගොල්ලන්ගේ භාෂණීය ප්‍රකාශනයේ නිදාස සහ තමන්ගේ මතයලි දෙක්වීම. අවසාන වතාවට පුද්ගලයෙක්ව එල්ලා මැරුවේ 1976 ජූනි මාසේ. 1976 ජූනි මාසේ පුද්ගලයෙක් එල්ලා මැරුවට පස්සේ අද වෙනකන් මේ කැපිටල් පනිෂ් එක නැත්තම් මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට පූජිත දයසුන්දර සායම සිරිපුනාඳු මැතිතුමාට 31 ජූලි 2026 තමයි මේ ඩෙත් සෙන්ස් එක දීලා තියෙන්නේ. නමුත් එය ක්‍රියාත්මක වන්න නම් නීතිමය ප්‍රතිපාදන තියෙනවා. මොකද ඒකට හේතුව මේක මහාධිකරණය දුන්න තීන්දුවකින්ද අභියාචනය කරන්න පුළුවන් මං කලින් කිව්ව සිද්ධි මහ සිද්ධානීතිමේ දෝෂ මත ශේෂ්ඨාධිකරණේ. එතකොට ඊතා ඉක්මනින් මේක ක්‍රියාත්මක කරන්න බෑ. මේ අය ඊට පස්සේ බන්ධනාගාරේ ඉන්නවා. ඒගොල්ලෝ ඇපීල් කරනවා දින 28ක් තියෙනවා ඒගොල්ලන්ට ඇපීල් කරන්න. ඒගොල්ලෝ බන්ධනාගාරේ ඉන්න ඕන ඒගොල්ලන්ට ඇපීල් කරන්නත් පුළුවන්. ඒ සියල්ලම අධිකරණයේ විසින් තමයි සලකා බලන්නේ. මේ ඔක්කොම අවසානයේ තියෙන ශිෂ්ටාධිකරණය ගා. දැන් එතකොට ඔබ අහපු ප්‍රශ්නේ තමයි ලංකාවේ 1976 ජූනි මාසේ ඉඳන් අද දක්වාම අරදැණුම් ක්‍රියාත්මක කරන 1000 ගණනක් ඉන්නවා ඉල්ලනවා. ඔබ කිව්ව විදිහට කඹ ගෙනාව ඔක්කොම ගෙනාව. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හැම වෙලාවෙම ලංකාවට කියනවා මේ මරණ දඬුවම අහෝසි කරන එක ওই දඬනී සංග්‍රහයම වෙනස් කරන්න කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි abolition of death penalty කියලා 1966 සිවිල් ආදේශපාලන අයිතිවාස සම්මුතියේ දෙවන වෛකල්පික සම්මුතියට ලංකාව අස්සම් කරන්න කියලා කියනවා. තාම එතකොට එම වෙලා නැහැ. නමුත් ලංකාව ප්‍රතිපත්තියක් ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ මොකද ඒක ලෝකේ වටිනාම ජීවත් වීමේ අයිතියට තියෙන කෙලින්ම බාධාවක් නිසා. ඒක බන්ධනාගාරය කරත් සාමාන්‍ය දැනක් කරත් ජීවත් වීමේ අයිතිය සෑම තැනකම තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන්නේ. ඒකත් අවුරුදු 20ක් ගියාට පස්සේ නැවත ඒව ලිහිල් කරලා එළියට ආව අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ක්‍රමවේදී අනුව ගිහිල්ලත් ඕනම් ජනාධිපතිවරයාට කොන්දේසි සහගතව කොන්දේසි නැතුව ඒගොල්ලන්ව නිදහස් කරන්නත් පුළුවන්. ඒවා 35 වන ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. දැන් ඔබ අහපු ප්‍රශ්නේ තමයි ලංකාව ගොඩාක් ගරු කරමින් තමයි මේ දේ කරන්නේ. ඇත්තටම දැන් වෙන රටවල සිංගප්පූරු රටවල විෂ මත්ද්‍රව්‍ය කියන ඒවට කිලින්ම ඒගොල්ලෝ මරණ දඬුවම දෙනවා. ලංකාවේ තාම එහෙම කතිකාවක්වත් ඇති වෙලා නැහැ. ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒකට අවශ්‍ය එකම දේ ජනාධිපතිතුමාගේ සාතිකය පමණයි. අසං කරන්න ඕනේ මේ ඉල්ලා මැරීම සඳහා. ඉතින් ඒ පැත්තෙන් දෙපැත්තෙන්ම කරුණු තියෙනවා. නමුත් අර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අපිව විශාල වශයෙන්ම නිර්දේශ වලට ලක් වෙනවා. ඒ වගේම අපිට දෙන බදු සානත් ඒවා මේව ගොඩාක් අපිට නැති වෙන්න පුළුවන්. IMF එකක පැත්තෙන් ඉන්නවා, අනිත් පැත්තෙන් GST plus තියෙනවා. ඉතින් මේවත් එක අනුරූපව බලලා රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕනි මේක ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. නමුත් 70න් පස්සේ ආව කිසිම රජයක් අද වෙනකම් මරණ දඬුව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. අන්තිමටම එල්ලුවේ good heart හොඳ පපුව සිරිපාල කෙනෙක් කෙන. ඊට පස්සේ අද වෙනකන් නැහැ. ඊට ඉස්සෙල්ලා කලින් කල අර බණ්ඩාරනායක ඝාතනීති සෝමාරාම කියන භික්ෂුව එහෙම තියෙන අවස්ථා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රතිපත්තිමය සංවාද අපිත් ඒ සංවාද සහභාගී වෙලා තිනවා. නෝති රජයේ විසින් ගතිපුර ප්‍රතිපත්තිමය තීරණය වර්තමානයේ පවතින තත්ත්වේ මත.
2: ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ඔස්සේ අපි සාකච්ඡා කරමින් සිටියේ මහාචාර්ය නිතිති ප්‍රතිභා මහානාම් මහතා සමග. මේ ගීතමය විරාමයෙන් අනතුරුව නැවතත් එම සාකච්ඡාවට අපි සවන් දෙමු.
3: ගීතී ගායනය චාමර වීරසිංහ, පද රචනයේ පූජ්‍ය කවි කීර්ති හිමි, සංගීතයේ ආචාර්ය රෝහණ වීරසිංහ.

0: සිරි.
1: ඉසගතවී ත්‍රි කොටසට දැන් අපි සවන් දෙමු.
2: ඔව් ලංකාවේ නීතියක් තිබුණාට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ අපි ලෝකයේ අනිකුත් රටවල් වලට ගැටිභාවයක් දක්වන නිසා. මොකද සිංගප්පූරුවට ගිය මද්ද්‍රව්‍ය ව්‍යාපාරම් කාරවම් වගේක් මට මතකයි ඕස්ට්‍රේලියාව රජිනුත් ඉල්ලීමක් කළා. නමුත් ඔවුන් නිදහස් කළේ නැහැ. ඔවුන් එල්ලා මැරුවා. ඒ හේතුව සිංගප්පූරුවට පුළුවන්කමක් තිබුණා තවන්ගේ නීති ස්ථාවරව පවත්වාගෙන යන්න හොඳ ආර්ථික ශක්තියක් සහ ඔවුන්ගේ රටේ තියෙන නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. නමුත් මම හිතනවා ශ්‍රී ලංකාවේ මේ මද්ද්‍රව්‍ය කොච්චර වැටලුවත් කොච්චර අල්ලලා හිරේ දැම්මත් මහජන මුදල් වියදම් කරලා ඔවුන්ව නඩත්තු කරන ඇරෙන්න වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. දිනපතාම අල්ලන ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවා. මේ මරණ දඬුවම් ක්‍රියාත්මක කළොත් ලංකාවෙත් මම හිතනවා මේ මද්ද්‍රව්‍ය කියන මේ විශාල රකුස අපිට පරාජය කරන්න පුළුවන්.
3: මම ඒ සංඛ්‍යාල ලේඛන වලින්ම ඔප්පු කරන්නම්කෝ. 41200 ගානක් ඉන්න රිමාන්ඩ් බන්දරාගාරේනේ මේ ඇයිනේ වරදකරුව වෙලා නැහෙනේ. එතකොට 41000 ගානෙන් 80%ක්ම ඉන්නේ ඔය විෂමද්‍රව්‍ය පියන පනතේ 54 වෙනි වගන්තියටදී දාපු අය. ඉතින් මේ අය තාම සැකකාරයෝනේ. ඔබ කියන විදියට ඉල්ලුම්ගා ක්‍රියාත්මක කරනවා නම් මේ අයට විරුද්ධව නඩු විභාග පවත්ලා දීර්ඝ නඩු විභාගයකින් පස්සේ ඒක අවසානයේ ශිෂ්ටාධිකරණය දක්වා ඇපීල් කරන්නත් පුළුවන්. එතන දැන් ඔය ඉන්නනේ වෙල්ලේ සුදාද කවුද කියලා මද්ද විචාරම් කරා. අන්න ඒ අයගෙන් එම මරණ දඬුවම තහවුරු කරලා තියෙනවා. ඉතින් ශිෂ්ටාධිකරණයට ඒ අයගොල්ලන්ට අභියාචනය කරන්නත් බෑ. නිසි වේලාවකදී ඉතින් අර ජනාධිපතිතුමාගේ අත්සන ඉන්න ඕනේ ඒ අය එල්ලන්න. එතකොට දැන් මේකෙදි විශේෂ වශයෙන්ම කියන්න ඕනේ මරණ දඬුවමත් එක්කම අනිත් විකල්පත් තියෙනවනේ. දැන් මේ සප්ලයි රිඩක්ෂන් එකට අපි වැඩ කටයුතු කරනවා. ඩිමාන්ඩ් රිඩක්ෂන් එකේදී අපිත් ගොඩාක් පුනරුත්ථාපන වැඩසටහන් කරනවා. නමුත් ඒ අය පුනරුත්ථාපන වෙලා ආයෙමත් පරණ කඳවුරටමයි වැටෙන්නේ. අතන එහෙනම් ක්‍රමික ආකාරයට මේක අඩු කරන්න ඕනේ. ඒ අඩු කිරීමේ විකල්ප ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා ඒ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මොකද මම මානවිකම් නීතිඥයෙක් හැටියට මගේ පෞද්ගලික අදහසකුත් තියෙනවා, නිල අදහසකුත් තියෙනවා. ඉතින් ඒක අර ජීවත් වීමේ අයිතියට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලා ක්‍රියාත්මක කරන්නේ. නමුත් බහුතරයක් අද ඔබ සංගණනයක් කරලා බලන්න. මම ඔබතුමාට හොඳ උත්තරයක් දෙන්නම්. කාලයකට කලින් ඔය දැයට කිරුලා කියලා තිබ්බා වැඩසටහනක් කුලියා පිටියේ. මමත් ගියා. ඒකේ ප්‍රශ්නයක් අහලා තිබ්බා ඔබ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කැමතිද? ඒ කියන්නේ කන්වික්ටඩ් වරදකරුවන් වූ මරණ දඬුවම දීපු ප්‍රශ්නසාර. ඔබ දන්නවද? ආපු 99%කට වඩා වැඩි පිරිසක් කියලා තිබේ ක්‍රියාත්මක කරන්න. සිරිපාලගේ බිරිඳ රන්මැණිකාත් ඕක බලන්න වෙලේ හිටියා. රන්මැණිකා පවා කියලා තිබ්බා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමයි කියලා. ඒ කාලේ තිබ්බ වැරදි ඔය විෂමද්‍රව්‍ය අපි ඉන්නේ. ඒ වමිනී මෙරුම් කසිපු සම්බන්ධව ඉල්ලීගල් බ්‍රුවරිස් නේ. ඉතින් මම කියන්නේ ජනතාව එතන ඉන්නේ 99.9%. දැන් සංගණනයක් කරලා බලන්න. නමුත් අර ජාත්‍යන්තරව අපිට වගකීමක් තියෙනවානේ. අපි 1968 සිවිල් දේශපාලන අයිතිවාස සම්මුතිය අත්සන් කළා තියෙනවා. රාජ්‍ය වගකීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා. එතකොට මානවික කවුන්සිලත් එක වැඩ කරන්න වෙනවා. එහෙම නැත්නම් මේවෙන් ඇවිල්ලා මේවා ක්‍රියාත්මක කරන රටවල් 100%ක් තියෙනවා. ඔබතුමා හරි චීනෙත් ක්‍රියාත්මක කරනවා. එතකොට අපි තාම මේ ගැන ප්‍රතිපත්තිමය සංවාදයක් ඇවිල්ලා නැහැ. නමුත් ඕන තරම් කරපු සර්වේස් තියෙනවා. ඒවෙන් අපිට ගන්න පුළුවන් හරි තත්ත්වය.
2: හොඳයි, දැන් අපි මද්ද්‍රව්‍ය ගැන කතා කරපු හින්දා ඒ මතින් පැන නගින ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි නිරාකරණය කරගමු. අයිස් මද්ද්‍රව්‍ය පාවිච්චි කරපුවාම දීර්ඝ වේලාවක් නිදි වර්ජිත වෙන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්. එතකොට මොළයේ පෙහෙසල වැඩ කරන කට්ටියට ඒ අවස්ථාව තියෙනවා කියලා. ඒ වගේම වෙනින් වෙන මද්ද්‍රව්‍ය ಜಾති තියෙනවා, තහන උත්තේජකත් තියෙනවා. මේ සියල්ලෙම සිදුවෙනාලු කායික වර්ධන ශක්තිය වැඩි වෙලා සෙක්ෂුවල් එහෙම නැත්නම් ඒ පැත්ත තියුණු වෙනවා, වැඩ කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ලෝකෙම මේ ගැන කතා කරන ලෝකෙම මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. ලංකාවේ තත්ත්වය කොහොමද? ඇත්තට ලංකාවෙත් මේ තත්ත්වය බලපානවද? ඒ පිළිබඳව ඒව වළක්වන්න නීති එහෙම මේ වෙනකොට ලංකාවේ තියෙනවද?
3: ඔබතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මම නම කියන්න කැමති නෑ. ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ අංක 1-2 වැදෙන කම්මලක් තියෙනවා. මේක 10,000කට වඩා වැඩ කරනවා. ඒකේ ඉන්න සුපර්වයිසර්ස්ලා කියලා තියෙනවා මැනේජ්මන්ට් එකට මේක ඉන්න බහුතරයක් අයිස් අරගෙන තමයි ඉන්නේ. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලෝ දිවා ආහාරයට යන්නේත් නැහැ. ඒගොල්ලෝ අපි දන්නවා දෙනවා තේපැන් පානයක්, ඒවට යන්නේත් නැහැ. ඒගොල්ලෝ වතුර පමණයි පානය කරන්නේ කියලා. එතකොට මේවා බ්ලඩ් ටෙස්ට් වලින් අරගත් ඒවා නෙමෙයි. එතකොට ටෙස්ටින් තියෙනවා, ස්ක්‍රීනින් නැහැ ලංකාවේ. ඔව්, මේ අයිස් කියන එක විතරක් නෙමෙයි, විශාල වශයෙන් ඔය කියන උත්තේජන අරගන්නවා. හෙරොයින් වගේ ඒවා සහ විශේෂයෙන්ම කොකේන් කියන ඒවා මේ පොඩ්ඩක් රුපියල් 40,000කට වඩා වැඩිින්ද ඒවට යන්නේ නේ. අයිස් ලංකාවේ නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඔව්. අයිස් වලටත් දැන් දඬුවම් දෙනවා. ඒව නැවත නීති ප්‍රතිසංස්කරණය කරලා තිනවා. මේ තුලින් වන අයහපත තමයි කාර්මික අනතුරු බොහොම වැඩි. කාර්මික අනතුරු වැඩි. මොකද ලංකාවේ තියෙනවා කර්මාන්ත ශාලා සම්බන්ධ 949 අව ඉන්ඩස්ට්‍රියල් ඕඩිනන්ස් එක. ඉන්ඩස්ට්‍රි ඕඩිනන්ස් එක තියෙනවා. එතකොට ඒ වයිදි තියෙනවා ඒ අයගේ සුරක්ෂිතභාවය සෞඛ්‍ය ගැන හොයන්න. එහෙමනම් මේකෙන් රෑන්ඩම් චෙකින් හරි කරන්න වෙනවා අනිවාර්යෙන්. දැන් බස්වල කරලා අහුණානි. කර්මාන්ත ශාලා අතාරිනකොට දැන් බස්වල කීප දෙනෙක් හම්බුණාන් දුර ගමන් හොයනකොට එහෙම රෑන්ඩම් චෙක් කරොත් ඒව අහුවෙනවා. ඔව් මේවා පානය කරනවා. ඔව් අර වැරදි මතයක් දීලා තියෙනවා. මේවා අපි වොත් විභාග වලට දවස් ගණන් ඉන්න පුළුවන්. නමුත් මේක ඊට පස්සේ ඇඩික්ට් වෙනවා. ඒක වෙනම පැත්තක් මම මේ කතා කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෑත කාලෙත් බලන්න හොඳට කාර්මික අනතුරු වෙලා කර්මාන්ත ශාලා ගිනිගත්තා. මේවට හේතු බලන්න. මේවා බලනකොට කොහෙන් හරි ඕවාට කනෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. මේ කියන අයිස් කියන මත්ද්‍රව්‍ය විශේෂයෙන් පාවිච්චි කරනවා. පාවිච්චි කරන අය දන්නේ මේකට හේතුව තමයි එක්ස්ටසි කියලා ටැබ්ලට්ස් මේවා තියෙනවා. ඒවත් පාවිච්චි කරලා තියෙනවා. ඒවා දිගින් දිගටම අහුවෙනවා. ඒ නිසා ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මේ කියන එක අඩු කර ගැනීම සඳහා අපේ තියෙන නිවාරණ මොනවද, වැඩසටහන් කොහොමද, ඒ නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් බලන්න ඕනේ. ඒ වගේම මේ අය වත්තඩැංගුවට අරගෙන නඩු පැවරුව අවස්ථාවක් තියෙනවා. පැහැදිලිව මම බය නැතුව කියනවා, ඔව් කර්මාන්තශාලාවල මේවා පාවිච්චි කරනවා.
2: ඊළඟ ප්‍රශ්නය, ඔබතුමාට මතක ඇති සුජිත් කියලා කස්ටම් ඔෆිසර් කෙනෙක්, ඔහුව ඝාතනය කරනවා වෙඩි තියලා, ඔළුවට වෙඩි තියලා ඔහුගේ මහත්මිය සමග මෝටර් රථයෙන් ගමන් කරයි. ඒ සඳහා චෝදනා බල මේ වෙනකොට මරණ දඬුවම් නියමලා ඉන්න පුජ්‍යලයා ඇපෑලක් ඉදිරිපත් කළා තියෙනවා ඔහු නිදහස් කරන්න කියලා ජනාධිපති සමාවත් තුලින්. වසර 20කට වැඩි කාලයක් ඔහු හිටියා කියන පදනම මතද කාරණේ හරියට පැහැදිලිමදි. අපි මේ පිළිබඳවත් කතා කරමු. එතකොට ඔහු නැවතත් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ජනතාව අතරට එනවා. ඒ එහෙම තුලින් ඔහු කරලා තියෙන වැඩේ නිවැරදි වෙන්නේ නැහැ. ඔහුට දඬුවම වින්දා කියලා අපිට සහතික වෙන්නත් බෑ. මොකද ඔහු එල්ලා මරන්න නියම කළා. ඔහු එනවා අවුරුදු 20කින් නිදහස් පුජ්‍යලයෙක් විදියට නිදහස් ලෝකෙට. අපි මේ පිළිබඳවත් කතා කරමු.
3: නෑ, එය සත්‍යයක් නෙවෙයි. ඊළඟට අමරපාල මර්ඩර් කේස් එක, ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. දැන් මේකේ සැබෑ තත්වය මම පැහැදිලි කරන්න. දැන් යම්කිසි අවස්ථාවක කෙනෙකුට මරණ දඬනය දුන්නොත් කැපිටල් පනිෂ්මන්ට් එක එක්සිකියුට් කරන්නේ නැහැ ලංකාවේ. බැරි කම නෙමෙයි කරන්නේ. එතකොට ඒක පෙරලෙනවා බන්ධනාගාරයට ගියාම අපේ දින ජාත්‍යන්තර සම්මුතියින් එක අපි බලලා ඒක දෙන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම. ජීවිතාන්තය දක්වා සිර දඬුවම. මම ওই ප්‍රිසන් විසිට් වල ගියාම දකින්න 86 අවුරුදු 96ක් ඉන්නවා. ඒගොල්ලන්ට ඇවිද ගන්නත් බෑ සමහර වෙලාවට. එතකොට විවිධ ඉල්ලීම් ඒගොල්ලෝ කරනවා. දැන් මේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම ගෙවලා යහපත් කල්කිරියාවෙන් ඉන්නකොට අවුරුදු 20ක් ගියාට ඔහු ඊට පෙර ඒ අයට ඉල්ලීම් කරන්න පුළුවන්. ඔයාට දෙයි ඉල්ලීම් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයට. එතකොට අධිකරණ අමාත්‍යාංශය මේ එකපාරට මේ අය නිදහස් කළ නිදහස් කරවා කිහිම කරන්නේ නැහැ. අධිකරණ අමාත්‍යාංශය කරපු බරපතලකම වරද ඒ ඔක්කොම බලලා තමයි ඒ ෆයිල් අධ්‍යයනය කරන්නේ. එහෙම නැතුව ජනාධිපති සමාවට හෝ මේ අයව එහෙම නියම කරන්නේ නැහැ. එහෙම කරපු කාලයක් තිබ්බා ගෝනවල සුනිල්ලා. ඒ කාලේ මම බය නැතුව කියනවා ගොඩක් අය එහෙම දේවල් තිබ්බා. අතිවිශේෂ ජනාධිපති සමාවල් දීලා අලියාගේ පිටෙන් තමයි ඒගොල්ලෝ බියගම ප්‍රදේශවලට එහෙම පැමිණි. ඒවනි තත්වයක් දැන් නැහැ. දැන් මේවා ක්‍රමවේදයක් අනුව යන්නේ. ඒ නිසා මේක එතකොට කොමිටි දානවා. මාධිකරණ මිනිස්කරු ඉන්නවා, විශ්‍රාමගේ මාධිකරණ මිනිස්කරු ඉන්නවා, ජර්නලිස්ට්ලා ඉන්නවා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමාලා සකල ඔක්කොම ෆයිල් එක අධ්‍යයනය කරලා ඉකරන්නේ. හින්දා ඔබ කියන විදිහට එක පාට සමාජගත වෙන්නේ. හැබැයි මම දකිලා දින දේවල් තියෙනවා අවුරුදු 80 90ක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ඇස්පේන්නේ නැහැ. මේ හැව තවදුරටත් තියාගෙන ඉඳලා කිසිම තේරුමක් නැහැ කියන නිකන් නඩත්තු කරන විතරයි විශාල ප්‍රමාණයක් වීදම් වෙනවා. මම එහෙම කියන්නේ. මම කියන්නේ බර වරදේ බරපතලකම කරලා තියෙන ඒ ඔක්කොම ගත්තාම ඔබට මතකනේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර සරත් අඹේපිටිය මැතිතුමාට ඔබට අමතක වුණාද? එයාට කෙලින්ම එයයි බණ්ඩාර කියලා එතන හිටිය පොලිස් ඔෆිසර් එක තැනටම ගහලා දැම්මානේ. ඒතකොට ඒ ඇත් මිනිස්සු ඉතින් එහෙම ගිහිල්ලා ඔය අවුරුදු 20ක් හිටියයි කියලා එයා එනම් දැන් නැහැ පොටනව් කරලා වගේ මිය ගියා. වන්දනගාරයේ කොවිඩ් හරි මොනවා හරි ඇදිලා. පස්සේ මම කියන්නේ ඒක නෙමෙයි, එවැනි අවස්ථා බහුතර ප්‍රමාණයක් තියෙන. එහෙම විස්ස හිටියයි කියලාම නිදොස් කොට නිදහස් වෙන්නේ නැහැ. විශේෂ වාර්තා බලලා තමයි එහෙම ඇවිල්ලා තියෙන්නේ. එහෙම ආවේ කෙනෙක් ඉන්නවනම් ඔබතුමාට අභියෝග කරනවා ඒ නම කියන්නේ.
2: ඊටමත් වටිනා සාකච්ඡාවකට අපිට අද යොමු වෙන්න හැකියාව ලැබුණා. අද ශ්‍රී ලංකාව පවතින තත්ත්වය සහ ඒ නීතිමය තත්ත්වය පිළිබඳව ඒ සඳහා අපි ආරාධනා කර තිබුණේ නීතිඥ ප්‍රතිභා මහානාම මහතාටයි. අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේත් මෙවැනි සාකච්ඡා තුළින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි ඔබට සමු දෙනවා. බොහොම ස්තුති. ආයිබෝවන්.
3: ආයිබෝවන්.
0: විසි වසරකට පසු පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩාවලියේදී ලක්මව රනින් සරසන්නට හෙල්ල විසිකිරීමේ ජාතික ශූර රුමේෂ් තරංග සමත් වුණා.
4: ස්කොට්ලන්තයේ ග්ලාස්කෝහිදී පැවති හෙල්ල විසිකිරීමේ අවසන් මහතරගයේදී ඔලිම්පික් ශූරයෙන්වද අභිභවා යමින්
5: විසිතුන්වෙනි පොදුරාජ මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් තරග කිහිපයක් අද අලුයම ක්‍රියාත්මක වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තු වූ රුමේෂ් තරංගද මෙරට වේලාවෙන් අද අලුයම හෙල්ල විසිකිරීමේ පිරිමි සෞවේ අවසන් තරග සඳහා එක්ව සිටියා. හෙල්ල විසිකිරීමේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉන්දිය ක්‍රීඩක නීරජ් චොප්‍රා ඇතුළු ප්‍රබල ක්‍රීඩකින් කිහිප දෙනෙකුම අවසන් තරගයට සුදුසුකම් ලබා සිටි අතර මෙම තරගයේ කෙරෙහි කාගෙත් වැඩි අවධානයක් යොමු තිබුණේ බැවින් ඒ අතුරින් රුමේෂ්ද කැපී පෙනුනේ. ඔහු මෙවර විට ලොව අංක දෙකේ ක්‍රීඩකයා මෙන්ම අවසන් වරට පැවති සියලු ජාත්‍යන්තර තරගවලදී ලක්මව රනින් සරසන්නට සමත් වී තිබීම හේතුවෙන් රුමේෂ් තම දෙවෙනි උත්සාහයේදී මීටර 89.75 දුරක් සිය හෙල්ලය එල්ල කරන්නට සමත් වුණා. වසර 20ක් පුරාවට ශ්‍රී ලාංකිකයින් මුහුණ පා සිටි පොදු වද මඩුලු රන් පදක්කම් ඉඩෝරය අවසන් වන බවට එය සුබ ලකුණක් වුණා. ඒ අනුව 20 වසරකට පසු ග්ලාස්කෝ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මාතෘ භූමියට කීර්තියක් එක් කරන්නට රුමේෂ් තරංගට හැකියාව ලැබුණා. රුමේෂ් දිනාගත් රන් පදක්කම ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලවලදී දිනාගත් 5 වෙනි රන් පදක්කම වන අතර මීට පෙර 1938 වසරේදී බොක්සින් ක්‍රීඩාවෙන් බානි හෙන්ඩ්‍රික්ස්, 1950 වසරේදී බාධක දිවීම තරගයෙන් ඩන්කන් වයිට්, 1994 වසරේදී වායු රයිෆල් වෙඩිතැබීම යුගල තරගයෙන් පුෂ්පමාලි රාමනායක සහ මාලිනී වික්‍රමසිංහ රන් පදක්කම් දිනාගෙන තිබුණා. ශ්‍රී ලංකාවට අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනා දුන්නේ 2006 වසරේ බර ඉසිලීමේ ඉසව්වෙන් චින්තන ගීතාල් විතානගේ. ඒ අනුව මලල ක්‍රීඩා පිටිය ඉසව්වකින් ශ්‍රී ලංකාව දිනාගත් පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ලෙසද රුමේෂ්ගේ රන් පදක්කම ඉතිහාසයට එක්වනවා. ඒ අනුව රුමේෂ් හිමි රන් පදක්කම බිල වශයෙන් ප්‍රධාන කිරීමේ උත්සවය පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා ජාතික ගීය සමගින් ශ්‍රී ලංකා ධජය ඉහළට එසවුනේ කලකට පසු ලක්මව ලද ඉහළම ගෞරවයේ අභිමානය මැදයි.
6: Time now for the Sri Lankan national anthem.
5: දෙකෝටි 20 ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකින්ගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් ලක්මව රනින් සැරසු රුමේෂ් තරංගට උණුසුම් සුබ පැතුම්.
4: මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වෙන් එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම තත්ත්වය අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකටත් ගිනි තබා තිබූ අතර තත්ත්වය පාලනයට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවද කැඳවා තිබුණා.
0: එමෙන්ම රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරයේ අසලට රැස්වීමත් සමග ඔවුන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතරද උණුසුම් තත්ත්වයක් හටගත්තා.
6: මෙහිදී බන්ධනාගාරයේ තුලින් වෙඩි හඬ කිහිපයක්ද ඇසුණු අයුරුයිමේ. ඒ සමග පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා කැරළි මර්ධන ඒකකයද කැඳවා තිබුණා.
1: පුරා හොරා දෙකක් ඔබත් සමග ගුවනේ හමු වුණ අපිට දැන් ඔබගෙන් වෙන්ව යාමට සිදු වෙනවා. අද වැඩසටහන ගුවනට ගෙනීමේදී මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංගමුදලි, උදේ ගෝවින්න, විජේ කරුණාසේන, සිසිර දිසානායක, උදිතා කාලිංගමුදලි, දෙවනි ආටිගල, ධනේශ්වරි ආටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග ගාමිණී නාරම්පණාවෙන්. එළඹෙන සතියේදී සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් විල්ෆ්‍රඩ් සිරිවර්ධන. එළඹෙන සතිය සෝදායක සතියකට ආසිරි. ආයිබෝවන් වාසනාවන්.
6: මේ අතර මහර බන්ධනාගාර පරිශ්‍රය ගුවනින් නිරීක්ෂණය සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යෙදවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
5: මහර බන්ධනාගාරයේ විවිසුම් දොරටු අසල අද අස්වරුව වන විට මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ දෙමව්පියන් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක් රැස් වෙලා හිටියා. ඒ අනුව මේ රැඳවියන්ගේ ඥාතීන් දෙමව්පියන් ඇතුළු පිරිස මේ බන්ධනාගාරයට පිවිසෙන මාර්ගය දෙසට ආරක්ෂකාංශ රැගෙන ගියා. මේ වන විට මෙම ස්ථානයේ තත්වය සාමකාමී බවක් තමයි අපට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මේ බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවම මේ වන විට මේ බන්ධනාගාර පරිශ්‍රයට කැඳවා තිබෙන ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ගුවන් හමුදාව, නාවික හමුදාවත් මෙම ස්ථානයට කැඳවා තිබෙනවා.
7: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
8: The following program is in Turkish.
9: Şiddet suçu işleyen 14 yaşından büyük suçlular artık daha ciddi sonuçlarla karşı karşıya kalacak. Nitelikli araç gaspı gibi suçlar yetişkin mahkemesinde yargılanacak. Haneye tecavüz suçluları hapis cezası ile karşı karşıya kalacak. Dahası silah kullanılan ciddi saldırı suçları daha uzun cezalar yol açabilecek. Böylece suçlunun gelecekteki eğitim, iş ve yaşam seçeneklerini etkileyecek. Daha fazla bilgi edinmek için şiddet suçuna yetişkin cezası araması yapın. Victoria hükümeti Melbourne tarafından yetkilendirilmiştir.
8: Proud sponsor of 3ZZZ 92.3 FM.
10: Nüfus sayımına katılma zamanı. 11 Ağustos 2026 Salı günü Avustralya'daki herkes sayılacaktır. Buna vatandaşlar, daimi oturma vizesi olanlar, uluslararası öğrenciler, geçici vize sahipleri ve ziyaretçiler dahildir. Çevrim içinde kağıt formu doldurarak veya ihtiyacınız varsa yardım alarak katılabilirsiniz. Farklı dillerde mevcut olan destek çevrim içinde ve telefonla sunulmaktadır. Ve unutmayın, nüfus sayımı gecesi çocuklar, bebekler ve ziyaretçiler dahil olmak üzere evinizde bulunan herkesi sayıma dahil edin. Nüfus sayımı Avustralya'nın bir resmini oluşturmaya yardımcı olur. Okullar, toplum hizmetleri, sağlık hizmetleri ve ulaşım gibi şeylerin planlanmasına bilgi sağlar. Katılarak dilinizin, kültürünüzün ve topluluğunuzun temsil edilmesini sağlarsınız. 2026 nüfus sayımı. Her cevap önemlidir. Daha fazla bilgi için www.census.abs.gov.au /Turkish. Canberra'da Avustralya İstatistik Bürosu tarafından yetkilendirilmiştir.
7: Proud sponsor of 3ZZZ 92.3 FM.
11: The best radio station.
12: The best radio station.
13: The best radio station.
14: 3ZZZ.
15: I want to listen.
16: I want to listen.
17: I want to listen.
18: I want to listen.
19: I want to listen.
7: 3ZZZ.
12: 3ZZZ.
7: 92.3 FM.
20: Üç üçse Melbourne Türk Radyosu başlıyor. Programlarımız Cuma 10-12, Pazar, Pazartesi 10-11 ve Salı 20-21 arası 92.3 FM, 3ZZZ Etnik ve 3ZZ.com.au'dan online yayınlanmaktadır.